හැමෝටම සුබෝදසනක් මගේ චූටි පොඩිත්තු හැමෝටම මන් දන්නවා ඔය අයිස්කෝල යනකම් මාව අහගෙන ඉන්න කියලා. එහෙනම් ඉතින් මේ විදිහට පටන් ගන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගිය උදෑසන. හරියටම උදේ 7 වෙනකම් එක දිගට මාව අහගෙන ඉන්න ඕනේ. අදත් ඔයාට අහන්න ලස්සන වැදගත් දේවල් ගොඩක් අරගෙන ඇවිල්ලා තියෙන්නේ. මේ විදිහට පටන් ගන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගිය උදෑසන.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ.
1: කම්මැලි හිතුනොත් ඇයි මම මේ වැඩේ කරන්න පටන් ගත්තේ කියලා කල්පනා කරන්න. එතකොට අවශ්‍ය ශක්තිය අනිවාර්යයෙන්ම ඔයාට ලැබෙයි. සිහින දිනන ජයග්‍රහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තෑගි පැඩි වෙලා.
2: අංක 1යි ලග්න 1යි.
1: 100ක්ම ඔබ යතේ.
2: අංක 2ක් ගැලපුණාම
1: රුපියල් 1000ක්ම අතේ.
2: අංක 2යි ලග්න 1යි
1: 2500ක් අතේ. අංක 3ට
2: 50000.
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: ප්‍රේම් රේඩියෝ.
1: පුංචි පොඩිත්ත දන්නවද, මේ ලෝකේ ඉන්න හැමෝටම මොකක්ම හරි දක්ෂතාවයක් තියෙනවා. අන්න එහෙම දක්ෂ පොඩිත්තන්ට තමයි විෂේකාර පොඩ විශේෂාංගය අපි වෙන් කරලා තියෙන්නේ. ඔයාට පුළුවන් ඔයාගේ දක්ෂතාව මේ පැත්තට එවන්න. මේ ඒ විදිහට අපිට දක්ෂතාවයක් එවපු තවත් පොඩිත්තෙක්.
2: ආයිබෝවන්, මම දෙවිදිය කියනවා. අද මම ඉතිපත් කරන්න යන්නේ තින්දුව. පැන්සලෙන් කරන වැඩේ පුටේ තේ හැන්දට බෑ. පණිච්චුවෙන් කරන වැඩේ පෝච්චියට බෑ. කෝප්පෙන් මිස මිටියෙන් වතුර බොන්නේ නෑ. ඩබ්බුඩු සුව අරගෙන නෑ නගන්නේ නෑ. පිහෙදාන බබයියා ගැරුවාච්චි. ඉස්කුරු කුරුලම් මෙයා ලරපනෑ.

හරිම ලස්සනයි. ඔයා කොහොමද ඔයාගේ දක්ෂතාවයක් අපිට වන්නේ? හරිම සරලයි. 0718 893 893 කියන අපේ වට්ස්ඇප් නම්බර එකට අම්මට හරි තාත්තට හරි කියලා ඔයාගේ ලස්සන සින්දුවක්, කතන්දරයක්, එහෙම නැත්නම් කතාවක් රෙකෝඩ් කරලා අපිට එවන්න. අපි ලෑස්ති වෙලා ඉන්නවා ඔයාගේ දක්ෂතාවය මුළු ලෝකෙටම ලිදක්වන්න. ඒ විතරක් නෙවෙයි, ඔයාට ලස්සන චිත්‍ර අඳින්න පුළුවන් නම්, ලස්සන නිර්මාණ කරන්න පුළුවන් නම්, අන්න එහෙම පොඩිත්තන්ටත් අපි අවස්ථාවක් දෙන්නයි හදන්නේ. ඔයාට තියෙන්නේ ඔයාගේ නිර්මාණය අපිට එවන්න මෙන්න මේ ලිපිනයට. සුප්‍රීම් රේඩියෝ 9D Tower Building කොළඹ 4. සුප්‍රීම් රේඩියෝ 9D Tower Building කොළඹ 4 කියන ලිපිනයට එවන්න. අපි ලෑස්ති වෙලා ඉන්නවා ඔයාගේ දක්ෂතා මුළු ලෝකෙටම ලිදක්වන්න.

0: දෙන විකාර සඳුදා.
1: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරි.
0: සුව බර අඟහරුවාදා.
2: ආසාත්මිකතාවයේ සමහරක් වෙලාවට පෙන්නන්නේ ගැස්ට්‍රයිටිස්.
0: හැඩකාර බදාදා.
1: ඔයා කොච්චර දේවල් හිටියත් කොන්දේකට ඔයාව පුරා ගන්න නෑ.
0: රස පිරි බ්‍රහස්පතින්දා.
3: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරන
4: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන.
5: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. සතියේ දවස් පහේම උදේ 10ට. The Welcome Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන.
6: උත්සාහයේ පළවෙනි දේ අසාර්ථක වෙන්න පුළුවන්. අත්දැකීමක් තමයි පළවෙනි අවස්ථාවේදී අපිට ලැබෙන්නේ. හැබැයි දෙවැනි තුන්වෙනි පාරත් ඔයා අතින් අර වැරද්ද ඒ විදිහටම සිද්ධ වෙනවනම් එතනදී තියෙන්නේ ඔයාගේ තෝරා ගැනීම. ඔයාගේ තෝරගෙන තියෙන කතාවකටත් කියන නිබු එකම ගින්නට දෙපාරක් පණින්න එපා කියලානේ. අපි එකම ගින්නට දෙපාර නෙවෙයි, සමාලාට දැන් ලක්ෂ පාරක් විතර පැනලා තියෙන. අලු වෙන්නම පැනලා තියෙන සමහර ගිනි වල නේද?
5: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට. Welcome show.
7: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයයි. පුංචි ඔයාලා දන්නවනේ මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදි පුංචි ඔයාලා දකින දේවල්, පොසොන් උත්සවයේ සමරන විදිය, ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0718-893-893 WhatsApp කරන්න. මතක තියාගන්න, තෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
8: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ. සුප්‍රීම් රේඩියෝ, මේක සුපිරියා.
7: සුපින් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන අහන චූටි පොඩිත්ත දන්නවා අපි ඕගොල්ලොන්ට ජපන් භාෂාවයි ඉංග්‍රීසි භාෂාවයි හරිම ලස්සනට ඉගෙන ගන්න ආස හිතන විදියට සරලව කියලා දෙනවා කියලා. අදත් අපි චූටි පොඩිත්තන්ට කියලා දෙන්න යන්නේ අපිට නිතර කතා බහ කරනකොට අවශ්‍ය වෙන වචන කීපයක් ජපන් භාෂාවෙනුයි ඉංග්‍රීසි භාෂාව

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩමු මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ක්‍රීම් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩු

0: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු.
1: පස්වාන් දහසකන සමාවසන රාජෝත්තම යනන් වහන්ස,
0: අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ගෝෂා පවත්වන්නේ මන්ද? පවසව.
2: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
0: ඈ හැබෑවට
3: සතිය දවස් පහේම දවල් දෙකට
4: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එක්කම රූටින් එක.
5: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
6: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
7: Welcome show. කලබලෙන් කම්බලි කමෙන් පටන් ගන්න උදෑසන hina vela aasare patala ganne patan ganna satya dawas pahema udin hakata. Welcome show.
8: Anugrahaya.

0: වෙනවා රටත් තිරවන ජාතිය මහත්තන සම්පත තහන නිදහනේ බිලදීන ඔබත් කෝටිපතියෙක් වන්න.
1: මෙල්ටෝල් හිසරතය උන සම්ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
2: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන අහන පොඩ්ඩන්ට විශේෂ පණවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයයි. පුංචි ඔයාලා දන්නවනේ මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදී පුංචි ඔයාලා දකින දේවල්, පොසොන් උත්සවයේ සමරන විදිය, ලස්සනම ලස්සන චිත්‍රයකට නැගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0718-893-893 WhatsApp කරන්න. මතක තියාගන්න, තෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
3: 89.1 89.3 දිවයින පුරා සිසාරා.

0: 89.1, 89.3, Supreme Radio.
1: ඉතින් අදට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් උදෑසනට අපිට වෙන් වෙලා තියෙන වෙලාව ඉවර වෙලයි තියෙන්නේ. දැන් ගොඩාක් පොඩිත්තු අපි වහගෙන ඉන්න සමහර විට ඉස්කෝලේ යන ගමන් වෙන්න තිනේ. සමහර විට තාම ගෙදර වෙන්නේ නැති. එහෙනම් ඉතින් සතුටින් පරිස්සමෙන් හොඳට ඉස්කෝලේ වැඩ ටික කරන්න ඕනේ. ටීචර්ස්ලා කියන දේවල් අහන්නත් ඕනේ. අම්මලා තාත්තලාට කී කරව ඉන්නත් ඕනේ. මගේ චූටි පොඩිත්තු හැමෝටම සුබම සුබ දවසක්.

0: තත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්චාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේ මුල්ල නාරම්මල් සහ ගම්පොළ
1: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.

අයිබුවන් අයිබුවන් සුබ දැසනක් සුබ දවසක්. අද තවත් අලුත් දවසක්. ඉතින් අද අටවෙනිදා ශුනි මාසේ තමන්ගේ වැඩකටයුතු සියල්ලක්ම සාර්ථක කරගන්න ලැබෙන සුබ දවසක් වෙන්න කියලා හදවතින් ඔබට ප්‍රාර්ථනා එකතු කරනවා. අදත් ද වෙල්කම් ෂෝ ආරම්භ කරන්න තමයි මේ සූදානම් වෙන්නේ. උදේ 10 වෙනකන් ඉතින් මේ පැත්තෙන් ද වෙල්කම් ෂෝ සමග මම ඉන්නවාද? හරි, කවුරුනදත් මම ඉන්නවාද? ජීවිතේ ඉතින් වෙරවීරියෙන් ඉස්සරහට යන්න උත්සාහ කරන ඔයාට ජීවිතය දිනන්න අනිවාර්යම ශක්තිය ධෛර්යය ලැබෙන්න කියන ප්‍රාර්ථනාව තමයි කරන්න තියෙන්නේ. මේ දවස්වල සම්ප්‍රතික්ෂා තත්ත්වය වැඩි ඉතින් නේද ගොඩ දෙනෙකුට. අපි හැමෝටම ඉතින් තරාතිරව නේද කරන රැකියාව අනුව වෙනස් වෙන්නේ නැහැ. ඉතින් හැමෝටම මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. දෙවෙනි වටා විශේෂම කාලගුණයේ යම් ආකාරයක වැසි සහිත තත්ත්වයක් තියෙන්නේ. අද දවසේ කාලගුණිත දෙපාර්තමේන්තුව කියන විදිහට දෙවෙනේ බොහෝ ප්‍රදේශවලට විශේෂම නිරිත දිග කොටස ආවරණය වෙන පරිදි ඉතින් වැඩි වර්ෂාපතනයක් තියෙන බවක් තමයි පේන්න තියෙන්නේ. ඉතින් අද දවස දිනන්න සූදානම් වෙන ඔයාට මතක් කරන්න ඕනි ද වෙල්කම් ෂෝ සමග වෙනදා වගේම ඉතින් ජාතික ලොතරැයි මණ්ඩලයේ ඉන්නවා. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදයේ අරගෙන ජාතික ලොතරැයි මණ්ඩලයේ ටිකට්පත් වැඩි වැඩියෙන් මිලදී ගන්න කියලා ඔයාට මතක් කරනවා. ඒ වගේම තමයි අපිත් එක්ක ඉන්නවා මෙල්වා RB 500. මෙල්වා කියන්නේ ඉතින් දශක ගණනක විශ්වාසනීය නාමයක්. ඉතින් මෙල්වා මේ ගමන යන අපිත් එක්ක අත්වල බැඳගෙන ඉන්නවා. ඒ වගේම තමයි වේදනා කැක්කුම් සඳහා ඉක්මන් සහනය ලබා දෙන මෙල්ඩෝල් අපිත් එක්ක ඉන්නවා. ඉතින් උන්න කැස්ස සම්ප්‍රතික්ෂාව තියෙන දවස්වලදී මෙල්ඩෝල් කාඩ් එකක් අනිවාර්යෙන් ළඟ තියාගන්න ඕනේ. අද ඉතින් කතා කරන්න ගොඩක් දේවල් අපිට තියෙනවා. ඉස්සරහට යන ගමනේ ඉතින් විවිධ බාධක ජීවිතවලට එන්න පුළුවන් නේ. ඒවා ඉතින් ඒ විදිහට තමයි බාධක මැනගෙන නේද නොසැලෙන ගංගාවක් වගේ ඉතින් නේද කොහොම හරි ඉස්සරහට ගලාගෙන යමු. ජීවිතය කියන්නේ ඉතින් කවියක් තමයි නේ. පසුපසින් හඹා එන අතවර ඉතින් නේද විවිධ දේවල් එනවා. ඉතින් ඒ වගේන් තැවෙන්නේ නැතුව ජීවිත ඉස්සරහට යන්න තියෙනවා. එනම් ජය වේවා. සුබ දවසක් ද වෙල්කම් ෂෝ සමග මං එන්නේ උදේ 10 වෙනකන් නද මං ඡාමර. සුබ දවසක් ඔබට.

0: අම්මලේ හිතුනොත් ඇයි මම මේ වැඩේ කරන්න පටන් ගත්තේ කියලා කල්පනා කරන්න. එතකොට අවශ්‍ය ශක්තිය අනිවාර්යයෙන්ම ඔයාට ලැබෙයි. සිහි නැතිනම් ජයග්‍රහණ දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
1: සුබ දවසක්.
0: අලුත් වෙලා.
1: පහසු වෙලා.
2: ඇඩි පැඩි වෙලා.
1: අංක 1යි ලග්න 1යි.
0: 100ක්ම ඔබ යකේ.
1: අංක 2ක් ගැලපුණාම
0: රුපියල් 1000ක්ම අතේ.
1: අංක 2යි ලග්න 1යි
0: 2500ක් අතේ. අංක 3ට
1: 50000.
0: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
1: අංක 3යි ලග්න 1යි 105ක ඉලෙක්ට්‍රික් බයික් එකද.
0: කැමති එකක් අප අතේ. සුබ දවසක්.
3: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: අපරාධය උන සෙන්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
1: සස්පතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ නිවේලේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි සල්ජාලය කසල්කල ක්‍රීම් සුප ශාකා මාතලේ අතුගිරිය කඩුමිල ගනේ මුල්ල නාරම්ම සාදම් පුල
2: මේන්නේ බ්‍රෑන්ඩඩ් ඉංජිනේරු මහත්තයා.
3: ඇයි මුදලාලි එහෙම කියන්නේ?
2: නැහැ, ඔය මහත්තයාගේ ඔරලෝසුද ඇඳුම්ද සපත්තුද අරවද මෙව්වද එන නම් තියෙන බ්‍රෑන්ඩඩ් බඩුනේ. මහත්තයා මොනවද උනේ?
4: අලුත් ප්‍රොජෙක්ට් එකට GI box බවඩ කරන්න කියලා.
2: මොන වර්ගයෙන්ද?
4: හොඳ වර්ගයකින්.
2: අයියෝ මහත්තයා, යකඩ ගන්නකොට බ්‍රෑන්ඩඩ් වෙන්න ඕනේ. නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිලට විශ්වාසයක් තියෙන එකම බ්‍රෑන්ඩඩ් GI box bar තමයි මෙල්වා GI box bar.
5: මෙල්වා බෙදී ගන්න කියලා GI box bar.
6: අවසාන ප්‍රශ්නේ. ආශා අපි හිතමු ඉස්සරහ දෙන්නේ රණ්ඩු වෙනව. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට මේ වෙලාව ඔයාගේ යුතුකම මොකද්ද?
7: මන්නම් කරන්න වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ඇයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නෑනේ.
8: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට එම්පටවුන්

වෙලාවුදේ 7:21. අද දවසේදී කාලගුණය සම්බන්ධයෙන් අපි අවධානය යොමු කරමු. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මොකද කියන්නේ කියලා. මොකද්ද මේ වෙන්නේ යන්නේ නේද? එල්නිනෝ කියනවා ලානිනෝ වෙන්නත් පුළුවන් කියලා කියනවා. ඒ ASCII තින් වැසි තත්ත්වයේ තාම අඩුවක් නැහැ අපිට නම්. හැබැයි තින් වහිනක හොඳයි මොනවා වුණා නේද? බස්නාහිර සබරගමු වගේම වයඹ පළාතුලත් ඒ වගේම ගාල්ල මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන්න පුළුවන් කියලා තමයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියන්නේ. ඒ වගේම බස්නාහිර සබරගමු පළාතුල ගාල්ල මාතර මහනුවර නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති වෙන්නත් පුළුවන් කියලා තියෙනවා. අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලටත් වැසි වර කිහිපයක් ඇති වෙන්න පුළුවන් කියලා කියනවා. ඒ වගේම මධ්‍ය කඳුකරේ බටහිර බැවුම් ප්‍රදේශවලත් ඒ වගේම උතුරු මැද පළාත් තුලත් හම්බන්තොට දිස්ත්‍රික්කේ ත්‍රිකුණාමලයේත් පැයට කිලෝමීටර් 40ක 50ක වගේ තද සුළං ඇති වෙන්න පුළුවන් කියලාත් කාලගුණ නාවිකයේ සඳහන් වෙලා තියෙනවා. ඒ නිසා සැලකෙල්ලින්ගෙන තාමත් මේ දිහිවර සහ නාවික ප්‍රජාවට විශේෂ දැනුම් දීමක් සිද්ධ කරලා තියෙනවා. වෙනද වගේම ඒ තමයි කංකාසන්තුරේ සිට කල්පිටිය දක්වා මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙනතුරු යාත්‍රා කිරීමෙන් වළකින්න කියලා තමයි කියලා තියෙන්නේ. ඒක නිසා අපේ ආදරණීය දිහිවර සහ නාවික ප්‍රජාව ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන්න. මොකද මහ මුහුන්තර ගියාට පස්සේ කාට කතා කරන්නද කාට කියන්නද නේද? ඒක නිසා මේ ඒ ගැන සැලකිල්ලෙන් කටයුතු කරන්න කියලා අපේ ආදරණීය දිහිවර සහ නාවික ප්‍රජාවටත් මතක් කරනවා. මොකද කාලගුණික සංසිද්ධි කියන දේවල් එක ක්ෂණයකින් වෙනස් වෙන්න පුළුවන් දේවල්. ඉතින් ඒක නිසා අපි මේ පිළිබඳව සැලකිල්ලෙන් ඉන්න ඕනේ නේද? මොකක් හරි දෙයක් වුණාට පස්සේ ඉතින් ඒ ගැන ආයතන ලතෝනේ දීලා වැඩක් නැහැ. කොහොම හරි අපි ඒ සම්බන්ධයෙන් කතා කරන අතරේ ඉතින් ඔයාගේ ජීවිතේ දිනන්න, ඔයාගේ ජීවිත ඉස්සරහට අරගෙන යන්න මහන්සි වෙන මේ දවසේ අද දවස සුභ කරගන්න. ඔයාට තියෙන හොඳම අවස්ථාව තමයි ජාතික ලොතරැයි මණ්ඩලයට හඳුන්වා දෙන්න. ඒ තමයි ජාතික ලොතරැයි මණ්ඩලයේ අද සම්පත ලොතරැයි. මහජන සම්පත දිනුම් වාරයේ තෝරා ගන්නා ලද ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4 ගැලපීමෙන් අද සම්පත ජයග්‍රහකින් තෝරගන්න. එතකොට පළවෙනි ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4 ගැලපීමෙන් රුපියල් 250,000ක් ඔබට දිනා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4 ගැලපෙනවා නම් රුපියල් 250,000ක් ඔබට හම්බෙනවා. ඒ වගේම අවසාන අංක 4 ගැලපීමෙන් රුපියල් 50,000ක් ඔබට හිමි කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි, අවසාන අංක 3 ගැලපීමෙන් රුපියල් 4,000ක මුදලක් දිනා ගන්නත් අනෙකුත් සෙසු තෑගිත් ඔබට ඔබේම කරගන්න පුළුවන්කමක් තියෙනවා. අද වියදමට තමයි අද සම්පත තියෙන්නේ. ඒක නිසා මේ තැන් තැන් වල ගිහිල්ලා පොලී මුදලාලිගෙන් පොලියට ගන්න ඕනේ නැහැ. කාගෙන්වත් මේ හැමදාම මේ එක එක දේවල් අහගන්න කට්ටියෙන් සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. ඉතින් අනිවාර්යෙන් උත්සාහ කරලා බලන්න ජාතික ලොතරැයි මණ්ඩලය ළඟට ගිහිල්ලා අද සම්පත ලොතරැයියක් ගන්න. අනිවාර්යෙන්ම දිරුම් අවස්ථා තියෙනවා අද දවස සුබ කරගන්න. අද දවසේ ඔය තියෙන ප්‍රශ්න ටික විසඳ ගන්න වට හොඳම අවස්ථාවක් අද සම්පත ලොතරැයියෙන් හඳුන්වා දීලා තියෙනවා. දැන් මේ දිනවල තියෙන නිරන්තරයෙන්ම ඉතින් උණ කැස්ස සම්ප්‍රතික්ෂාව ඒ වගේම ඇඟපත වේදනාව මේ දේවල් අනිවාර්යෙන් මේ දවස් ටික අපි හැමෝටම තියෙනවා. ඉතින් ඔබට පේනවා මටත් එහෙම ප්‍රශ්නයකට මූණ දින තමයි ඉන්නේ. ඉතින් මේ වේදනාවන් කැක්කුම් අපහසුතාවන් ඉක්මනින්ම නැති කරගන්න නම් අනිවාර්යෙන්ම අපි ළඟ මෙල්ඩෝල් කාඩ් එකක් ළඟ තියෙන්න ඕනේ. ඔෆිස් එකේ පර්ස් එකේ පොකට් එකේ මතක ඇතුව මෙල්ඩෝල් කාඩ් එකක් තියාගන්න. පැරසිටමෝල් විශේෂයක් තමයි මෙල්ඩෝල් කියලා කියන්නේ. ඉක්මනින්ම සහනය සලසනවා. ඔබට ඔය තියෙන වේදනාවන් කැක්කුම් ඒ වගේම හෙම්බිරිස්සාව ඔය දේවල් ඉක්මනින්ම නැති කරගන්න පුළුවන්කමක් තියෙනවා. අද්දුටු ප්‍රත්‍යක්ෂ ඖෂධයක් තමයි මෙල්ඩෝල් කියලා කියන්නේ. ඉතින් හේගන මතක් කිරීමත් එක්ක අපි තව ලස්සන සින්දුවක් අහන්න තමයි ලෑස්ති වෙන්නේ. අපිට පත්‍රයේ තොරතුරු බලන්න තියෙනවා. විවිධ තොරතුරු ඉතින් තියෙනවා කතා කරන්න. රජයේ පාර්ශවයෙන් ගන්න තොරතුරු ඒ වගේම හෝමු සම්බන්ධයෙන් තාමත් මේ ප්‍රශ්න ඉවරයන්නේ. තාමත් යනවා හෝමුස් ප්‍රශ්නේ නේද? ආයෙත් කියලා තිනවා කොන්දේසි ඕනි කියලා. කොන්දේසි. ඒක ඉවර වෙන පාටක් නැති හැඩක් තමයි පේන්න තියෙන්නේ. අපි ඉතින් ඒකන කතා කරමු. තවත් ගීතයක් අහලා ඒකන අපි වැඩිදුර කතා කරමු. දෙකටම එකතු වෙන්න ද වෙල්කම් ෂෝ සමග උදේ 10 වෙනකම් මම ඉන්නවා මේ පැත්තේ.

0: ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ ධනනිධානයේ ලොතරැයියේ රුපියල් 20 ලක්ෂයේ ප්‍රථම ත්‍යාගයේ දිනාගත් වාසනාවන්තයා ධාරාව ප්‍රදේශයේ AG ජයරත්න බණ්ඩා මහතා.
1: මම නම AG ජයරත්න බණ්ඩා. මම ගම ධාරාව. මම හැමදාම ටිකට් හතරක් අනිවාර්යෙන් මම කවුන්ටරේට ආවිලා ඉතින් ටැග් ගාලා මම ටිකට් හතරක් කරගෙනම මම ටිකට් එක දෙනු බලද්දී දවස් තුනකට පස්සම මම ටිකට් එක ගලවි ගමේ ටිකට් කවුන්ටරේකින් පොඩ්ඩක් බලනකොට මට ලස්සන සෙනඟලක් ඇවිල්ලා තිබ්බා. ඊට පස්සේ මම හරි සතුටු වුණා. මම කරන ලස්සාවත් එක්ක මගේ ළමයි තුන්දෙනාට අධ්‍යාපන කටයුතු සඳහා මම මුදල වේදන් කරන බලාපොරොත්තු වෙන්නේ. ඒක තමයි අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ ශෞචාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධවන්න අමතන්න 0112 8064 012
2: හා මේන්නේ බ්‍රෑන්ඩඩ් ඉංජිනේරු මහත්තයා.
3: ඇයි මුදලාලි එහෙම කියන්නේ?
2: නැහැ, ඔය මහත්තයාගේ ඔරලෝසුද ඇඳුම්ද සපත්තුද අරවද මෙව්වද එන නම් තියෙන බ්‍රෑන්ඩඩ් බඩුනේ. මහත්තයා මොනවද උනේ?
4: අලුත් ප්‍රොජෙක්ට් එකට GI box බවඩ කරන්න කියන.
2: මොන වර්ගයෙන්ද?
4: හොඳ වර්ගයකින්.
2: අයියෝ මහත්තයා, යකඩ ගන්නකොට බ්‍රෑන්ඩඩ් වෙන්න ඕනේ. නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිලට විශ්වාසයක් තියෙන එකම බ්‍රෑන්ඩඩ් GI box bar තමයි මෙල්වා GI box bar.
5: මෙල්වා බෙති.

0: ගමන් දෙකට බලන්නකෝනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහැනේ.
1: ඇයිනේ? සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් ගැස්සල තියෙන්නේ.
2: අපිට ජපන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
3: හැඩකාර දඟකාර පොඩිත් උමුවෙන්මයි.
2: මේ කොටම සතියේ දින 5 උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ.

0: රස පිරුණු කතා අරගෙන උදෙන්වා.
1: වෙලා උදේ 7:38 දැන්. දැන් නිරන්තරයෙන්ම පාරිභෝගික සේවා අධිකාරිය සහ ප්‍රමිති ආයතනයේ මේ වගේ ආයතනයේ වගේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලංකාව පුරා විවිධ වැටලීම් සිදු කරමින් යනවා. භාණ්ඩ සම්බන්ධයෙන්, මේ වගේ ප්‍රමිතිය සම්බන්ධයෙන්, මේ ගුණාත්මකභාවය, මේ සියල්ලක් පිළිබඳව දැනුවත් කරමින් යනවා. අතීතයේ ඉතින් පාරිභෝගික සේවා අධිකාරියට තියෙන ප්‍රධානම කාරණාව තමයි මේ කළු කඩ මාෆියාව සහ එහි තියෙන මේ ප්‍රමිතියක් නැති, නියාමනයක් නැති, ඔහෙ යන්නම් වාලේ යන මේ ක්‍රමේ වෙනස් කරන එක තමයි ලොකුම කාරණය වෙලා තියෙන. ඉතින් ඊට අපි සහයෝගය ලබා දෙන්න ඕනේ නේද? අපි කන බොන දේවල් වලට ප්‍රමිතියක් නැතුව දේවල් කරන ඕන රටක එහෙම වෙන්න බෑ නේද? එහෙම වෙන්න පුළුවන් කොහේ හරි නිකන් මුදු මංකොල්ල කාරු ඉන්නෝ වගේ නම් එහෙම වෙන්න පුළුවන් නේද? එහෙම නීති තියෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ අපි ගන්න භාණ්ඩේ ගුණාත්මක භාවය වගේම එහි සඳහන් කරලා තියෙන මිලට අපිට භාණ්ඩයක් දෙනවද කියන එක වැදගත්. සමහර තැන්වල වතුර බෝතලේ 70යි කියලා නිෂ්පාදකයා සටහන් කරලා තිබ්බත් හැබැයි ඊට වැඩි මුදලකට තමයි සමහර තැන්වල විකුණන්නේ නේ. ඉතින් ඒක නිසා අපිට අපි භාණ්ඩයක් මිලදී ගන්න යනකොට, විශේෂයෙන්ම ආහාර ද්‍රව්‍ය ගෙදරට අවශ්‍ය කරන දේවල් මිලදී ගන්න යනකොට, අපි එහි යන තැන ගැන දෙපාරක් තුන්පාරක් නෙවෙයි ඊට වැඩිය හිතන්න දැන් අපිට වෙලා සිද්ධ වෙලා තියෙන්නේ නේ. ඒ වගේ තත්වයක අපි ඉන්නේ. ඒක නිසා තමයි ඔයාලට මතක් කරන්නේ කසාගල ග්‍රීන් සුපර් ගැන. සීග්‍රීන් ව්‍යාප්ත වන නවතම සුපිරි වෙළඳ සැල් ජාලයක අත්දැකීම, නවතම අත්දැකීම විඳ ගන්න ඔයාලට පුළුවන්කමක් තියෙනවා කසාගල ග්‍රීන් සුපර් සමගෝ එකතු වෙනවන. පළවෙනි කාරණාව තමයි අලුත් තැනක්, ඒ වගේම අඩුම මිලක්. අඩුම මිලත් විශේෂතා ගොඩක් තියෙනවා. ඒ තමයි දැන් මේ ආනයනය කරන, අලවෙන්න පුළුවන්, පරිප්පු වෙන්න පුළුවන්, ඒ වගේ ආනයනය කරන ආහාර ද්‍රව්‍ය ඍජුවම තමයි මෙයාල ආනයනය කරන්නේ. තැන් තැන්වල ගිහිල්ලා පල් වෙලා නේද, මාස ගණන් තිබිලා නෙවෙයි එන්නේ. ඒක නිසා ගුණාත්මක භාවය සම්බන්ධයෙන් බය වෙන්න දෙයක් නැහැ. ඔයාලට පුළුවන්කමක් තියෙනවා හාල්, සීනි, පිටි, පරිප්පු, අල, ලූණු වගේ අත්‍යවශ්‍ය ආහාර, ඒ වගේම ග්‍රොසරි අයිටම් හැමදේම එකම තැනක් යටතේ අඩුම මිලට ගන්න. මේක විශේෂ අවස්ථාවක්. ළඟම ශාඛාවට යන්න. ඔන්න ශාඛා තියෙනවා මාතලේ, අතුරුගිරිය, කඩුවෙල, ගණේමුල්ල, නාරම්මල වගේම ගම්පොළ. මේ ළඟම ශාඛාවන්නෝට ගිහිල්ලා ඉතින් ඔයාලට පුළුවන්කමක් තියෙනවා මේ අත්දැකීම විඳගන්න. මේ අත්දැකීම විඳගන්න කියලා කියන්නේ ඒක නිසා තමයි. මොකද මේ විශේෂ අවස්ථාවක් වෙනවා. දැන් ඊතුරු තැන්වලත් ඉක්මනින්ම ශාඛා පටන් ගන්නමින් තමයි යන්නේ. ඔබේ ළඟම නගරයටත් ළඟදීම දවසක කසාගල ග්‍රීන් සුපර් එනවා. කසාගල ගෲප් ඔෆ් කම්පැනිස් අනුබද්ධ කසාගල ග්‍රීන් සුපර් වෙත අදම යන්න. ඔයාට වැඩි විස්තර දැනගන්න, මේ සම්බන්ධයෙන් තව තොරතුරු දැනගන්න, කසාගල සමූහ ව්‍යාපාරය සම්බන්ධයෙන් තොරතුරු දැනගන්න මෙන්න දුරකථන අංකය කතා කරන්න. 01162 864012 කියන දුරකථන අංකයට කතා කරන්න. කතා කරලා වැඩි විස්තර දැනගන්න. කසාගල ග්‍රීන් සුපර් අලුත් තැනක්, අඩුම මිලක් කියලත් මතක තියාගන්න. ඒකත් එක්කම ඉතින් ඔයාලට මතක් කරන්න තවත් කාරණාවක් තියෙන. ඒ තමයි මෙල් ඩෝල් ගැන. උණ කැස්ස, සෙන් ප්‍රතික්ෂාව, ඇඟපතේ වේදනාව මේ දිනවල ඉතින් අපිට නිරන්තරයෙන්ම තියෙනවා. ඒක නිසා ඒ වගේ ආරක්ෂා වෙන්න සහ ඒ අපහසුතාවලට විරුද්ධව අපිට ක්‍රියා කරන්න කෙනෙක් ඕනි වෙනවා. ඉතින් මෙල් ඩෝල් ළඟ තියාගන්න වේදනාවන් වලට ඉක්මනින්ම සහනය සලසන කෙනෙක් තමයි මෙල් ඩෝල් කියලා කියන්නේ. ඔෆිස් එකේ, පර්ස් එකේ, පොකට් එකේ මතක ඇතුව මෙල් ඩෝල් කාඩ් එකක් ළඟ තියාගන්න. පැරසිටමෝල් විශේෂයක් විදිහට තමයි මෙල් ඩෝල් ඔයාල ළඟට සහනය සලසන්න එකතු වෙන්නේ. ඉතින් ඒකනත් මතක් කරන්න ඕනේ. හරි. ඔය මතක් කිරීමත් එක්කම අපි පත්තරේ විස්තර ගැනත් කතා කරන්න ඕනේ. අද දවසේදී මොකක්ද සිදුවලා තියෙන්නේ, ඉතින් ඔය තොරතුරු ගැන දැනගන්න ඕනේ. තොරතුරු කියන්න කලින් අපි සූදානම් වෙන්නේ කෙටි විරාමයක් ලබාගෙන, විරාමෙන් අනතුරු අපි ඒ සම්බන්ධයෙන් කතා කරමු. පත්තරේ තොරතුරු ගැනත්, මොකද රටේ තුටේ වෙලා තියෙන්නේ මොකක්ද කියලා ඉතින් අපි දැනගන්න එපයි නේද? මොනවා වෙනවද කියලා සමහරවිට හිතා ගන්නත් බෑ වෙන දේවල්. ඒ නිසා අපි ඒ ගැන කතා කරමු. රැඳෙන දිගටම සුප්‍රීම් රේඩියෝ සමග. වෙලාව උදේ 7:42 දැන්.

0: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක තාක්ෂණික අපේම එක.
2: මෙල්ඩෝල් හිස රතය උණ සෙන් ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
3: දැවන්ත සුපුරතයා ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවා ජාතිය මහත්ම සම්පතක් මුල්ධානයේ බිල දෙන ඔබ කෝටිපතියෙකු වන්
2: පෙරනිකාර සඳුදා
4: මුලින්ම කරන්න ඕනේ සෞටික හෝදලා පෙරලා
5: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
6: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් 5 උදේ 10ට 89.1

අද ජාතික පුවත්පත් සිරස්තල කිහිපයක් වෙත අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ. අපිට අත්‍යවශ්‍යම වැදගත් වන කාරණා කිහිපයක්, නැතු ඉතින් ගොඩක් කියන්න ගියොත්ින් කියපු කතා නේද, කරනවායි කියපු කතා, නොකරුණු කතා හැම ගොඩක් නේ තියෙන්නේ කියන්නේ. ඒක නිසා අපි තෝරගත්ත සිරස්තල කිහිපයක් වෙත අවධානය යොමු කරමු. ලංකාදීප පුවත්පතේ ප්‍රධාන පුවත් සිරස්තලේ වාර්තා කරනවා අද, ඔව් ජූනි මාසේ 8 වෙනිදා සඳුදා දවසේ සිරස්තල. පළාත ඡන්දය මැති සභේ අතින් නීතිපති පාර්ලිමේන්තු කමිටුවට දන්වයි. විකල්ප හතරකුත් දෙයි කියලා ඔන්න වාර්තා කරනවා ලංකාදීපය. පළාත් සභා මැතිවරණය පැවැත්වී හැක්කේ පාර්ලිමේන්තු විසින් සම්මත කරන ලද නව නීති මගින් පමණක් බවත්, මැතිවරණය පැවැත්වීමට ප්‍රමාද වීම හේතු වූ නීතිමය බාධක ජය ගැනීම සඳහා විකල්ප හතරක් තිබෙන බවත් නීතිපති දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තු කමිටුව වෙත දන්වලා තියෙනවා. ඒක නිසා ඉතින් පළාත් සභා මැතිවරණය තියන්න වෙයි. මොකද ඡන්දය කියන්නේ මිනිස්සුන්ගේ අයිතියක් නෙදින් නේද? බීමත් රියදුරා දොස්තර ළඟ යකා නටලා මාංචු වලින් සැරයන්ගේ බෙල්ලත් හිර කරලා කියලා වාර්තා කරලා තියෙනවා. සලේ ජාතික රෝහලට එහෙමත් කියලා තියෙනවා. ඉතින් අද දවසේදී ලංකාදීපය හොරණ බැංකු කොල්ලේ සම්බන්ධයෙන් වාර්තා කරනවා. සහකාර කළමනාකරුගේ ගෙදර මත්පෙති බැංකුවේ ගබඩා කාමරයක ලක්ෂ 17ක් කතුන්ගෙන් පොලිසියට සල්ලි අරන් දින 6ක් රැඳවුම් නියෝග, ආරක්ෂකයා රිමාන්ඩ් කියලත් වාර්තා කරනවා. අමරිකා ඉරාන යුද්ධය හරි කෑම වේලක් නැති ගොඩට ලාංකිකයෝ තවත් ලක්ෂ 13ක් දැනටමත් ලක්ෂ 47ක් ලෝක ආහාර වැඩසටහන කියයි කියලා ඔන්න ලංකාදීපේ වාර්තා කරනවා. ලෝකේ කොහේ බලපෑමක් වුණත්, කොහේ ප්‍රශ්නයක් වුණත් ඒ බලපෑම අපේ රටේ අහිංසක මිනිසුන්ට දරන්න සිද්ධ වෙලා තියෙන්නේ. එදා මෙදා තුර තාමත් ඒ ප්‍රශ්නේ ඒ විදිහමයි. අමරිකානු ඉස්රායිල් ඉරාන යුද්ධයත් සමග නිර්මාණය වී ඇති මැද පෙරදිග අර්බුදය හේතුවෙන් මෙම වසරේදී ශ්‍රී ලාංකිකයන් තවත් ලක්ෂ 13ක් පමණ පිරිසක් ප්‍රමාණවත් පෝෂදායි ආහාර වේලක් ලබා ගැනීමට නොහැකි වීමේ අවදානමකට පත්ව ඇති බව ලෝක ආහාර වැඩසටහන පසුගියදා නිකුත් කළ නවත මධ්‍යන වාර්තාවේ සඳහන් වෙනවා. ලෝකේ මොන කොනේ මොන ඉමේ මොන ප්‍රශ්නේ වුණත් මේක ගෝලීය ආර්ථිකයක් දැන් තියෙන නේද? ඉතින් ඒක නිසා රටවලට බලපාන, හැබැයි අපේ වගේ රටවලට බලපාන ප්‍රධාන වශයෙන්ම මිනිසුන්ට තුන් වේල කන්න තියෙන පෝෂදායි ආහාර ටිකක් ලබා ගන්න තියෙන අයිතිය තමයි අපිට නැති වෙන්නේ. මොකක්ද අපිට මේ වුණේ කියන ප්‍රශ්නේ ඉතින් අපිට අපෙන් මහන්න සිද්ධ වෙලා තියෙන. විනිසුරු විශ්‍රාම වයස දික් කිරීම සම්බන්ධයෙන් වාර්තා කරනවා. අධිකරණ සේවා සංගමයේ දෙකට බෙදී සභාපති ජනපතිට කළ ප්‍රකාශයේ සංගමයේ නිල මතය නොවන බව කියයි කියලා තොන්න වාර්තා කරලා තියෙනවා. ඔවේදී තමයි තින්නේ සංගම් නම් තියෙනවා. එයා කියන එක මෙයා දන්නේ නැහැ කියනවා. ලේකම් කියන එක සභාපති දන්නේ නැහැ කියනවා. අවසානයේ වෘත්තිකයන් වැඩක් වෙලත් නැහැ. වෘත්තිකය නිසා ඒ සංගමේ නිසා රටට වැඩක් වෙලත් නැහැ සමහර වෙලාවකින් නේ. ඔය ප්‍රශ්න තියෙනවා. අපි එතනින් අවධානය යොමු කරමු දිනමින පුවත්පතට. අද දිනමින පුවත්පතේ ප්‍රධාන පුවත් සිරස්තලේ වාර්තා කරනවා අතරමඟ නැවතුණු මහා පරිමාණ සෞඛ්‍ය ව්‍යාපෘති 25ක් යළි ආරම්භී අවුරුදු 6ක් තිස්සේ එකම තැන පල්වෙන ව්‍යාපෘතියක් නොමේ ව්‍යාපෘති ගණනාවක් වියදම මිලියන 76,000යි ඇමති නලින්දගෙන් උපදෙස් කියලා වාර්තා කරලා තියෙනවා. අවුරුදු 6ක් තිස්සේ එකම තැනලු වියදම මිලියන 76,000යි. ඔබේ මගේ අපි දුක් විඳලා බදු ගෙවන සල්ලි නේද මේ ලෝකේ ආධාර දුන්න කියලා ඉතින් සමහර තැන්වල තියෙනවා. ඉතින් ඒවා විවිධ ව්‍යාපෘති තියෙනවා වෙන්න පුළුවන්. අපි දන්නේ නැහැ මේක මන්න හිතන විදිහට, අපි නම් දන්න විදිහට. ඉතින් මේවා අපේ මුදල්. 2022 කොළඹ මහනගර සභාවේ කෝටි 50ක වංචාවක් අඩු ආදායම් ලාභින් ලක්ෂ 1,000,000කට රුපියල් 3,500 බගින් අරන් ලේකණත් නැහැ, ගත්තු කෙනෙකුත් නැහැ, දුන්නු කෙනෙකුත් නැද්ද දන්නෙත් නැහැ. අවසානයේ එහෙම කියද දන්නෙත් නැහැ. අපේ රටේ විශේෂයෙන්ම මහජනයාට සේවයේ සදන්න මහජන නියෝජිතයන් ඉන්න ගොඩාක් තැන්වල තමන්ට හිතු මතයට කළු කඩ වගේ සල්ලි බෙදන්නේ පවුලේ අය රජ කරන්නේ. හිටපු සභාපතිලා සභාපතිලාගේ පවුලේ අය නේද? අපි එහෙම දැකලා තියෙනවා. වාහනේම තමන්ගේ ගෙවල් වල ගිහිල්ලා තමන්ගේ වැඩ කරගන්න. ඉතින් එහෙම කිසිම හෙවිල්ලක් බලෙල්ලක් නැතුව මිනිසුන්ගේ මහජන ඡන්දයෙන් තේරීපත් වෙලා අපේම බදු මුදල්, අපේම සල්ලි ඔවුන්ගේ පවුල්වල සුබ සිද්ධිය වෙනුවෙන්, ඔවුන්ගේ පවුල්වල හෙට දවස වෙනුවෙන් යොදවපු අය අපි දැකලා තියෙනවා. දෙන්නේ මේවතින් බෙදන්න ඇති ඡන්ද අපේක්ෂකයන් 3,500 බැගින් අරන් වංචාව කෝටි 50යි. මේවට වහාම දඩුවම් දිය යුතුයි. අනිවාර්යෙන් වැරදිකරුවන් හොයලා මේ පූර්වාදර්ශ තාමත් ඉස්සරහට අපි අරගෙන යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. සහන වියදම් සම්බන්ධයෙන් වාර්තා කරලා තියෙනවා. දිට්වා කුණාටු සහන වියදම් වාර්තාව ලඟදීම පාර්ලිමේන්තුවට එනවලු. පෞද්ගලික බස් රථ දහවනේ සම්බන්ධිනුත් කියලා තියෙනවා.
ගාස්තු සංශෝධනයට ප්‍රතිචාර නෑ. පෞද්ගලික බස් දහවනේ 50%කට සීමා කරනවා. පෞද්ගලික බස් හිමියන්ගේ සංගමේ සභාපති කියයි කියලත් කියනවා. ඉතින් ගැමුණු මහත්තයාට පුදුම ප්‍රශ්න ටිකක් තියෙන ඉතින් නේද? මෙට්‍රෝ බස් ගැන එකක් ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ ඉතින් නේද? අපේ පාරවල් වලට ගැලපෙන්නේ නැහැ කියලා කිව්වනේ ඒවා නේද? ගැලපෙන්නේ නැතුනොත් අපි පාරවල් ලිමිට් හදාගමු නේද? එතකම් පුළුවන් විදිහට අපි ගාන යමු. ඩෙංගු රෝගීන් වැඩිවීම සම්බන්ධයෙන් වාර්තා කරලා තියෙනවා. බස්නාහිර ඩෙංගු වැඩි වෙයි කියලා තමයි කියලා තියෙන්නේ. රට පුරා සීග්‍රේන් ඩෙංගු රෝගීන් වැඩි වෙලා තියෙනවා. පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේදී ඩෙංගු රෝගීන් වාර්තා වීම 50%ක් පමණ වැඩි වෙලා තියෙනවා. රට පුරා ජුනි මාසයේ වෙනකොට ඩෙංගු රෝගීන් 36,168 දෙනෙක් වාර්තා වෙලා තියෙනවා කියලා තමයි දිනමින කියන්නේ. ලේසි නෑ වැඩේ. අපේ ඉතින් අපේ ගෙදර විතරක් පිරිසුදු කරගත්තට අපේ තාපෙන් එහා වැටෙන් එහා සීමාව අපිරිසිදු නම් ඉතින් එය කිසිසේත්ම ඉතින් සුරක්ෂිත පරිසරයක් වෙන්නේ නැහැ. ඔය විදිහට තමයි ප්‍රධාන පුවත් සිරස්තල අද දවසේදී වාර්තා කළා තියෙන්නේ. දිනමින පුවත්පත් සහ ලංකාදීප පුවත්පත් ඇසේදෙසේ මාධ්‍ය තාක්ෂණික ශිෂ්‍යත්ව වැඩසටහනට ආයුධම්පත් කැඳවයි කියලත් ඔන්න වාර්තා කරලා තියෙනවා. ඉතින් එයත් ඉතා හොඳ වැඩපිළිවෙලක් එය රාජ්‍ය මට්ටමින් ගත්තට පස්සේ රජයේ විසින් කළ යුතු කාරණාවක්. ඒ කාරණාව වාහන අංක තහඩු මුද්‍රණය ආරම්භයේ කියලත් අද දවසේදී දිනමින වාර්තා කරලා තියෙනවා. වසර කීපයක්ම ගත වුණා මං හිතන්නේ නේද? කොහොම හරි කමක් නැහැ, උත්සාහය සාර්ථකයි. ඔය විතර තමයි අද දවසේදී ප්‍රධාන පුවත් සිරස්තල වාර්තා කරන්නේ. ලංකාදීපයේ සහ දිනමින පුවත්පත්වල රටට වැදගත් වෙන තීන්දුව රැසක් ඉතින් ගන්න පාර්ලිමේන්තුවට පුළුවන් කමක් තියෙනවනේ ඉතින් නේද? නීති සම්පාදනය කරන්න නේ ඒ දේවල් කරන්න අයිතියක් තියෙනවා. ඉතින් ඔයගෙන මතක් කිරීමත් එක්කම මට මතක් කරන්න ඕනි ජාතික ලොතරැයි මණ්ඩලය කියන්නේ. ඔයාගේ ජීවිතයේ හීන දිනවන එකම තැන තමයි ජාතික ලොතරැයි මණ්ඩලය කියන්නේ. රටේ කොහේ හිටියත් ඔයාට වාසනාව ඔයා ළඟට අරගෙන ජාතික ලොතරැයි මණ්ඩලය එනවා. ධන නිධානය කියලා කියන්නේ ඒ වගේ දශක 6කට වැඩි කාලයක් තිස්සේ රටටම වාසනාව කියලා දුන්නු ජාතික ලොතරැයි මණ්ඩලයේ තවත් සුවිශේෂී ලොතරැයිය. ඒ නිසා වැඩි වැඩියෙන් ධන නිධානය ලොතරැයි ගන්න. මොකද මේ අවුරුද්දේ මැයි මාසයේ 29 වන සිකුරාදා දවසේදී රුපියල් කෝටි 12.4කට වැඩි සුපිරි ත්‍යාග මුදලක් කන්දුඩරටින් බිහි වුණා. කන්දුඩර වාසනාවන්තයෙක් තමයි බිහි කරන්න පුළුවන්කමක් ලැබුණේ. ඉතින් අවුරුදු ගණනාවක් දශක 6ක් කියලා කියන්නේ නේ පරම්පරා කීයක විශ්වාසයක්. ඒ නිසා ජාතික ලොතරැයි මණ්ඩලයේ තියෙන වටිනාකම අඩු වෙලා නැහැ. මොකද අපේ වැඩිහිටියන් අපේ වැඩිහිටියන්ගේ වැඩිහිටියන් නේද? ඒකත් එක්කම අපේ රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දීලා තියෙනවා. දැන් ඉතින් ඔයාලට පුළුවන්කමක් තියෙනවා ලොතරැයි මිලදී ගන්න කෙනෙකු විදිහට ඔබත් කෝටිපතියෙකු වෙන්න පුළුවන්, 20 ලක්ෂපතියෙකු වෙන්න පුළුවන්. ඒ වගේම මේ සුපුරුදු තෑගිවලට අමතරව දැන් ධන නිධානයේ ලොතරැයි තුලින් තවත් විශේෂ අවස්ථාවක් ඔයාලට දෙනවා. ඒ තමයි සෑම ඉරිදා දවසකම සන්ඩේ බෝනස් වාසනාව ඔබට දෙනවා. ඒ නිසා වාසි ගොඩයි. ධන නිධානයේ ලොතරැයිපත් වැඩි වැඩියෙන් ගන්න. මොකද අපේ රටේ ඒකාබද්ධ අරමුදලටත් මේ අරහා ඍජුම දායකත්වයක් සැපයෙනවා. ජාතියේ මහා ධන සම්පත ධන නිධානයේ ලොතරැයිපත් අරගෙන කෝටි ගාණක හිමිකාරෙක් බවට පත් වෙන ඔයාට අවස්ථාව තියෙනවා. ඒ නිසා අවස්ථාව මගහැර ගන්න එපා. ජීවිතයේ ඉස්සරහට යන ගමනේ ඉතින් අපිට අනිවාර්යයෙන්ම ජාතික ලොතරැයි මණ්ඩල ලැබිලා ඉන්නවා. ජීවිතයේ සිහිරයට වාසනාවේ ආශිර්වාදය අරගෙන අපි හරන් අලුත් පැයකට යමු. චාමර වීරසිංහගේ තවත් ගීතයක් එක්ක, ඇතුගල විහෙර වඳින ගීතයක්.

0: තවත් අලුත් පැයක වෙලාව උදයට ආයි.
1: ජීවිතයේ සිහින සබය කරන වාසනාවේ වෙලාව මතක් කරේ.
2: වාර්තා කඩන කෝටි 8 NLB දනරිත හනෙදුතරයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබ දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත

0: 89.1 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි.
1: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්.එල්.වී. ධනරිතහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත ධනනිධානය විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
2: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ.
3: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
4: මෙල්වා එක

වෙලාවදේ 8යි විනාඩි 7යි සුප්‍රීම් රේඩියෝ ද වෙල්කම් ෂෝ දෙවැනි පැයටත් අපි ඇවිල්ලා තියෙන්නේ. මේ පැයත් ඉදන් ඔයාලට මතක් කරන්න ඕනේ අපිත් එක්ක ඉන්නවා මේ ගමන යන්න ජාතික ලොතරැයි මණ්ඩලෙ. අපිත් එක්ක හත්වල බඳගෙන ඉන්නවා ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදයත් එක්ක ජාතික ලොතරැයි මණ්ඩලෙ තමයි ඉන්නේ. ඒ වගේම ශක්තිමත් බැඳීමක් එක්ක මෙල්වා RB500 අපිත් එක්ක ඉන්නවා. මෙල්වා කියන්නේ තින් විශ්වාසනීය සන්නාමයක් දශක ගණනාවක් ලංකාවේ. ඉතින් මේ සන්නාමත් එක්ක වගේම ඉතින් මේ විශ්වාසයත් එක්ක තමයි අපි ඉස්සරහට යන්නේ. ඉතින් අද දවසේදී අපිට යන්නත් ඕනි කොහේ යවෝ? නිපුණෑ කියලා ඉතින් අපිට රටවට යන ගමන නවත්තන්න බෑ නේද? එහෙම නවත්තන්න ආයිත් පුළුවන්ද අපිට? බෑ, එහෙම නවත්තන්න ආයි අපි නවත්තන්නේ හො නේද? අපි යන් ඉතින් නේද අදත් මේ පිං ඇති දෙරණේ මහා අභිමානවත් මිනිස්සුන්ගේ දහඩියේ මහන්සියෙන් නේද දෑතින් නිමවුණු විස්කම් බලන්න අදත් අපි යමු රට වටා ගමනක්. එකතු වෙන්න එහෙනම් දිගටම මගෙත් එක්ක. අද සුප්‍රීම් රේඩියෝ අපි යනවා ට්‍රැවල් විත් සුප්‍රීම් තුලින් තවත් හරි අපූරු ගමනක්. අද දවසේදී අපේ ගමනේ ගමනාන්තේ වෙන්නේ ඓතිහාසික රුහුණු රට මාගම් රාජධානී මහා සෑය වන්දනාමාන කරලෙන්න. රුහුණු රට මාගම් රාජධානියේ මහා සෑය විදිහට හඳුන්වන්නේ තිස්ස මහාරාම චෛත්‍ය රාජානන් වහන්සේ. අපේ රුවන්වැලි මහා සෑයට මහා සෑය නමින් අපි වන්දනාමාන කරනවා. වගේම එකල රුහුණු රට රෝහණ දේශයේ තිස්ස මහාරාම මහා චෛත්‍යත් වන්දනාමාන කරලා තියෙන සහ හඳුන්වලා තියෙන මේ විදිහට. ඉතින් අපි දන්නවා මහා නිර්දු කාවන් තිස්ස, ඒ වගේම මහානාග, ඒ වගේම පළවෙනි වික්‍රමබාහු සමයන විජයබාහු, ඒත් එක්කම වහාරික තිස්ස, සද්ධාතිස්ස මහරජතුමා, වලගම්බාවන් වීර දුටු ගැමුණු, මේ වගේ රාජ මහාමාත්‍යාදී බොහෝ පින් ඇති මිනිස්සුන්ගේ වෙරවීර ඇති මිනිසුන්ගේ පාපහසින්, ඒ වගේම විශ්මිත නිමැවුම් වලින් අඩුවක් නැති බිමක් තමයි ඉතින් රුහුණු රට කියන්නේ. ඉතින් රුහුණු රටට අද දවසේදී අපි යන්නේ තිස්ස මහරාම චෛත්‍ය රාජානන් වහන්සේ වන්දනාමාන කරලෙන්. කතරගම යන ගමනේ අපිට මග නොහැර අප යන එන තැනක් නේද? අපි අනිවාර්යෙන් වන්දනාමාන කරන්න යන තැනක් තමයි තිස්ස මහරාම දයගබ කියලා කියන්නේ. ක්‍රිස්තු පූර්ව 2 සියවස වෙනකොටත් මහා විහාරයට මේ කියන්නේ මහා විහාරික ලක්ෂණ වලින් පෙරී තිබුණු බව තමයි ලිඛිත මූලාශ්‍රවල විශේෂයෙන්ම ටැම් ලිපිවල ගිරි ලිපිවල සඳහන් වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි මේ බිමේදී එකල භික්ෂූන් වහන්සේලා විශාල ප්‍රමාණයක් වැඩ සිටියා කියලත් සමහර සෙල් ලිපිවල හොයාගෙන තියෙනවලු. ඒකට හේතුව තමයි දැන් ওই වලගම්බා රජතුමාගේ දවසේ ඇති වූ බැමිණිතියාසාය වගේ දුර්භීක්ෂ සමයන්වලදී මේ බිමේ භික්ෂූන් වහන්සේලා 12,000ක් පමණ මේ සාගතය දරාගත නොහැකිව සාගතයෙන් මිය ගිය බව සමහර සෙල් ලිපිවල සඳහන් කරලා තියෙනවා කියලා තමයි සඳහන් වෙලා තියෙන්නේ. එදී මේ සිලාපස්ස පිරිවෙන විදිහටත් මේ හඳුන්වලා තියෙනවා. භික්ෂුන් වහන්සේලා විශාල ප්‍රමාණයක් වැඩ සිටියා කියලත් ඉතිහාසයේ තුල ජනප්‍රවාද තුලත් ඇතැම් ලිඛිත මූලාශ්‍රවලත් සඳහන් වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ ඉතාම ඓතිහාසික වශයෙන් වැදගත්කමක් දක්වනවා. තිස්ස මහරාම චෛත්‍ය රාජානන් වහන්සේ කියලා කියන්නේ 11 ස්ථාන අතරින් එක ස්ථානයක්. ඒ නිසා ඉතිහාස ජනප්‍රශ්‍රුතියට අනුව ජනප්‍රවාදයට අනුව බුදුන් වහන්සේගේ තෙවනවර ලංකා ගමනේ සිදු වුණාට පසුව මේ තිස්ස මහරාමේ සමවත් සුවයෙන් වැඩ සිටි බව තමයි ජනප්‍රවාදයේ සඳහන් කරන්නේ. සමහර තැන්වල එය තාර්කිකව ඇතැම් අය විශ්වාස කරනක සහ සමහර අය මතපල කරනවා තිස්ස මහරාමේ මේ තිස්ස මහරාමේම නොවේයි තිස්ස විහාරය යනුවෙන් විහාර ගණනාවක් ආවන්තිස්ස රජතුමා ඉදි කරලා තියෙනවා ලංකාව පුරා. ඒ නිසා මේ ස්ථානයේ නොව තවත් ස්ථානයක් කියලා සමහරු කියන්න උත්සාහ කරනවා. එහි ඇත්ත නැත්ත කොහේදද කියන එක සම්බන්ධයෙන් අපි ඕනට වඩා තර්ක කළ යුතු නෑ. කොහොම වුණත් සේරුවාවිල සම්බන්ධයෙන් සමහර අය කියනවා සේරුවාවිල තිස්ස විහාරයක් තියෙනවා, ඒ හා සම්බන්ධවත් සමහර තැන්වල ඒ කාරණා තියෙනවා. කොහොම වුණත් ඒ හා තොරතුරු මත සංසන්දනාත්මක තොරතුරු විමසන්න අවශ්‍ය වෙන්නේ නෑ. මෙවැනි මහා විශ්මිත නිමැවුම් නිකරුණේ එහෙ මෙහෙ ගියාට ඇති වෙන්නේ නෑ. බුදුන් වහන්සේගේ ලලාට ධාතුවෙන් තැන්පත් කළා තමයි තිස්ස මහරාම දයගබ ඉදි කරලා තියෙන්නේ කියලා ඉතිහාසයේ සඳහන් කරලා තියෙනවා. දැන් මේ සම්බන්ධයෙන් කෙරින්ද ටැම් ලිපියේදී තිස්රම් රජමහා විහෙර කියලාත් මේ නම් කරලා තියෙනවා. ඒ වගේම මහානාම රජුගේ සෙල් ලිපියකත් මේ සම්බන්ධයෙන් සඳහන් වෙලා තියෙනවා. මේ අකුජුක විහාරය කියලා සඳහන් කරනවා. ඒ වගේම මහගම විහාරය විදිහට සඳහන් කරනවා. මහවිහෙර විදිහටත්
තිස්සමහාරහම චෛත්‍ය රාජානන් වහන්සේ හඳුන්වනවා. දැන් මෙය කාවන්තිස්ස රජතුමා ඉදි කළ බව තමයි ජනප්‍රවාදයේ සඳහන් වෙන්නේ. කාවන්තිස්ස රජතුමා මුලින් ආරම්භ කරපු චෛත්‍යයින් පසුව මහානාග යතාලතිස්ස යටහලතිස්ස කියන රජවරුන් විසින් බෝධිගරේ විශාල සමාවෙන මේ චෛත්‍යගරේ විශාල කරා කියලා කියනවා. නැවත කාවන්තිස්ස රජතුමා විසින් එය විශාල කරමින් මේ චෛත්‍ය රාජානන් වහන්සේ නිර්මාණය කරමින් තිස්ස විහෙර යනුවෙන් නම් කළා කියලා ජනප්‍රවාදයේ සඳහන් කරනවා. ඇතැම් තැන්වලදී ඇතැම් විද්වතුන් කියන විදිහට මහානාග රජු විසින් මේ චෛත්‍ය රාජානන් වහන්සේ ආරම්භය පුරෝගාමී වුණා කියලා සඳහන් කරලා තියෙනවා. ඉන් පසුව වෝහාරික තිස්සේ වගේම පළවෙනි විජයබාහු වගේ රජවරුන් මේ හඳ සඳහා දායකත්වය ලබා දීලා තියෙනවා කියලා තමයි ඉතිහාස කතාවල සඳහන් වෙන්නේ. ඉතින් අනිවාර්යෙන් ඔබ දකුණු ලක යනවනම් අනිවාර්යෙන් යන තැනක් තමයි ඉතින් නේද තිස්ස මහරාම විහාරය කියලා කියන්නේ. ගියාට ඉතින් මේ දැස් පින් කරලා තියෙන්න ඕනේ. ඉතින් ওই දේවල් දැක බලා ගන්න සම්ප්‍රදාය අපි තර්ක කරන්න යන්න ඕනේ නැහැ. උනුවට වඩා නේද ජනශ්‍රුතිය සහ සම්ප්‍රදායන් එන්නේ අපේ පැවැත්ම වෙනුවෙන්. මං ආයෙත් කියන්නේ මෙවැනි නිර්මාණ මිනිස්සු නිකරුණේදී කරන්නේ නැහැ. මේවා මහ විස්මිත නිමැවුම්, අපිට හිතන්නවත් බැරි දේවල්. මේ දැවැන්ත ස්තූපය ඉතින් බලන්න ඔබත් අනිවාර්යෙන් යන්න ඕනේ. මෙතෙන් ගියාට පස්සේ ඔයාලට විහාරස්ථාන විශේෂම චෛත්‍ය රාජානන් වහන්සේලා ගණනාවක් බලන්න පුළුවන්කමක් තියෙනවා යන ගමනේ. මං ඉස්සරහට ඉගෙනත් තොරතුරු ඔයාලට කියන්න. ඉතින් බුද්ධාලම්බන ප්‍රීතිය සහ අපේ අතීතය සම්බන්ධයෙන් වූ ප්‍රෞඩ අභිමානය තමයි වැදගත් වෙන්නේ. හරි, මහා පිවිතුරු ආලෝකයේ එන්නේ අවරගිරෙන්ද පෑල දුරින්ද කියන එක නෙමෙයි, ආලෝකයෙන් ලැබෙන්නේ නේද? එනිසා ඒ ගැන විශ්වාස කරමු අපි. ඉතින් අනිවාර්යෙන් කතරගම ගමන යනවනම්, දකුණු ලක යනවනම්, රෝහණ දේශයට යනවනම් තිස්ස මහා රාම චෛත්‍යයත් වැඳ පුදාගෙන එන්න එහෙනම්.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ මගේ හඬ මගේ රට.
1: කම්මැලි හිතුනොත් ඇයි මම මේ වැඩේ කරන්න පටන් ගත්තේ කියලා කල්පනා කරන්න. එතකොට අවශ්‍ය ශක්තිය අනිවාර්යයෙන්ම ඔයාට ලැබෙයි. සිහින දිනන ජයග්‍රහී දවසකට පාර කියන්නේ NLB සුභ දවසක්.
2: සුභ දවසක්.
1: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: වැඩි වැඩි වෙලා.
2: අංක 1යි ලග්න 1යි.
1: 100ක්ම ඔබ යකේ.
2: අංක 2ක් ගැලපුණාම
1: රුපියල් 1000ක්ම අතේ.
2: අංක 2යි ලග්න 1යි
1: 2500ක් අතේ. අංක 3ට
2: 50000.
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අපේ අතේ. සුභ දවසක්.
4: දවස සුභයි සිහින දිනයි. සුභ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
0: 89.1 සුප්‍රීම් රේඩියෝ.
5: උසස් මතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සෙල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගනේ මුල්ල නාරම්මල් සහ ගම්පොළ.
6: ඔයන්නේ පණ්ඩිත නෝන.
7: ඇයි මුදලාලි ඒ රත්තරන් නෝනාට එහෙම කියන්නේ?
6: ඇයි බන් නොදන්න මගුලක් නෑනේ.
8: හා මුදලාලි, මගේ ගේට් එක අලුතෙන් හදන්න කියලා.
6: හදමු හදමු.
8: මම මේ GI box බෝඩ කරන්න ආවේ.
6: දෙන්නංක හොඳ වර්ගයේ.
8: නෑ නෑ නෑ නෑ නෑ. මට ඕනේ නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිලට විශ්වාසයක් තියෙන මෙල්වා GI box බා.
9: මෙල්වා මෙතින් දන්න තියෙන GI box බා.
10: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
11: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
12: එම මෙහෙම
13: පස්වන් දහසකන සමාවසන රාජෝත්තමයන් වහන්ස
11: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව.
14: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් 2ට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
11: ඈ හැබෑවට
1: සතිය දවස් පහේම දවල් 2ට
0: සින්දු කපේ වික් නිමේෂා නිමේෂා.
15: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.

බැඳීම් ශක්තිමත් වෙනනම් අනිවාර්යෙන් මෙතන තියෙන්න ඕනේ හොඳ ප්‍රතිපදාවක්. ඒකේන කාරණාව අතිශයින් වැදගත් වෙනවා. ඒ විශ්වාසය තමයි ඉතින් අපේ බැඳීම් වල ශක්තිමත්භාවය ඇති කරන්නේ. මෙල්වා කියලා කියන්නේත් ඒ වගේ තනක් තමයි නේද? ඉතින් දශක ගණනාවක විශ්වාසනීය නාමයක් තමයි මෙල්වා කියලා කියන්නේ. අතරින් මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ ගැන අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ. ඒකට හේතුව තමයි දශක දෙකක විශ්වාසයක් සමග කීර්තිමත් සන්නාමයක් හිමි මෙල්වා වෙළඳපොළටම නවතම නිෂ්පාදනයක් විදිහට තමයි මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ හඳුන්වා දෙන්නේ. මේ වෙල්ඩින් කර්මාන්තයට ඉතාමත් හොඳ දායකත්වයක්, හොඳ අවස්ථාවක් තමයි මෙල්වා හඳුන්වා දෙන්නේ. මොකද නිෂ්පාදන කටයුතු, ඒ වගේම වෙල්ඩින් අවශ්‍යතාවයන් වලට පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, අවම ලෝබර්, අවම දුම් විමෝචනය, බලශක්ති කාර්යක්ෂමතාවය නිසා පිරිසිදු නිර්වද්‍ය වෙල්ඩින් සේවාවක් වඩලබා ගන්න පුළුවන්. හරි, SLS සහතිකයේ තියෙන ලංකාවේ එකම වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ තමයි මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ කියලා කියන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයා ඔයාගේ වෙල්ඩින් කර්මාන්තේ නියැලෙන කෙනෙක් නම්, ඔයා එයා සම්බන්ධව කටයුතු කරන කෙනෙක් නම්, මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ බය නැතුව පාවිච්චි කරන්න. හරි, එතකොට ඊට පස්සේ ඔය වෙල්ඩින් තියෙන තැන් වලයි මල කන ප්‍රශ්න, අවුවට එහෙම නැත්නම් වැස්සට ඒ දේවල් වල දිරුම් ඇති වෙන්නේ නැහැ, මල බැඳෙන්නේ නැහැ. තරම් ශක්තිමත් භාවයක්, හොඳ විශ්වාසනීය ශක්තියක් අනිවාර්යෙන් මේ සඳහා ලබා ගන්න ඔයාට පුළුවන්කමක් තියෙනවා. සමහර ජීවිත කතා තියෙන නේද? සමහර ආදර කතා හැමත් කාලයක් ඇද්දී විවිධ සංසිද්ධියට බලපානවල තියෙන නේද? එහෙම ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. ඉතින් මෙල්වා වෙලඩින් ඉලෙක්ට්‍රෝඩ ඔයා ගන්න ඕන. ඒ වගේ තමයි ඉතින් කසාගල ග්‍රීන් සුපර් ගැනත් ඔයාට කියන්න ඕනි. දැන් ඉතින් අද දවසේ හෝ ගෙදරට අවශ්‍ය කරන බඩු ටික ගන්න යන තැනක් බලනගෙන ඉන්නවා, එහෙම තැනකට යන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් පවුල හැමෝමත් එක්ක යන්න කසාගල ග්‍රීන් සුපර් වෙත. ළඟම ශාඛාවන් තියෙනවා ඔයා ඉන්න නගරේට. මාතලේ, අතුරුගිරිය, කඩුවෙල, ගණේමුල්ල, නාරම්මුල, ගම්පොල අනිකුත් නගරවලත් ඉක්මනින්ම යහුසුල වැඩකටයුතු පටන්ගෙන තියෙන්නේ. නවතම ශාඛාවන් ආරම්භ කරන දිවයින පුරා සීග්‍රේන් ව්‍යාප්තවර නවතම සුපිරි වෙළඳ සල් ජාලයේ කලුත් අත්දැකීම විඳගන්න අනිවාර්යයෙන්ම කසාගල ග්‍රීන් සුපර් එකට යන්න. මොකද අපට අවශ්‍ය කරන හාල්, සීනි, පිටි, පරිප්පු, අල, ලූණු වගේ අත්‍යවශ්‍ය ආහාර, ඒ වගේම තමයි ග්‍රොසරි අයිටම්, මේ හැමදේම එකම වහලක් කරදී අඩුම මුදලට ගන්න පුළුවන්කමක් තියෙනවා. වැදගත්ම කාරණේ තමයි දැන් අල, ලූණු වගේ අපේ ආනයනය කරන දේවල් ඍජුවම තමයි මෙයාලා ආනයනය කරන්නේ. අතරමැදියන් තවත් ඉන්නේ නැහැ. ඒක නිසා කළු කඩ මාෆියාවක් මෙතන නැහැ. ඒක නිසා විශ්වාසයේ වගේම ප්‍රමිතිය සහ මිල කියන දේ ඉතාම සාධාරණ වලට ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා. කසාගල ග්‍රීන් සුපර් එකට ඔයා යනවන අලුත් තැනක් අඩුම මිලක්. මේ වෙනස අත්දකින්න අනිවාර්යයෙන්ම ඔයා යන්න ළඟම ශාඛාවට, මාතලේ, අතුරුගිරිය, කඩුවෙල, ගණේමුල්ල, නාරම්මල, ගම්පොල කියන ශාඛානුවරට යට යන්න පුළුවන්කමක් තියෙනවා. ගිහිල්ලා බලන්න වෙනස කොහොමද කියලා. කසාගල ගෲප් ඔෆ් කම්පැනි තවත් අනුබද්ධ කසාගල ග්‍රීන් සුපර් වෙත ගිහිල්ලා වෙනස බලන්න. ඔබට මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැනගන්න අවශ්‍ය නම්, කසාගල සමූහ ව්‍යාපාරය ගැන තොරතුරු දැනගන්න ඕනි නම් මෙන්න දුරකථන අංකය තියෙනවා, කතා කරන්න. 0112-864-012 ට කතා කරලා වැඩි විස්තර දැනගන්නත් ඔයාට පුළුවන්කමක් තියෙනවා. වැඩි විස්තර දැනගෙන ජීවිත ඉතින් හීන දිනා ගන්න. හීන දිනා ගන්න යන ගමනේ ඉතින් අපිට ජාතික ලොතරැයි මණ්ඩලයේ ධන නිධානය අපිත් එක්ක ඉන්නවා කියලා මතක තියාගන්න ඕනේ. ධන නිධානයේ ලොතරැයින් ඔයාලට හම්බෙන්නේ කෝටි ගණනක දිනුම් අවස්ථා. මේ දිනුම් අවස්ථා දෙන්නේ ඉතින් අනිවාර්යයෙන්ම ඔයාගේ ජීවිතය ගොඩනගා ගන්න. දැන් අපිට සාමාන්‍ය මේවේ පාසල් යන කාලේ හැමත් අපිට සිඟිති පොල හැම තියනවා නේද? අපිට කියලා දෙනවා බඩු බාණ්ඩ විකුණන්න නේද? අම්මා හදලා දෙනවා. සමහර දැන් නම් කඩෙන් ගෙනත් දෙනවා. ළමයා ඉදින් විකුණලා දානවා නේද? එතනදී ඉක්මනින් ඉතින් අඩුම මිලට ඉක්මනට විකුණන්න තමයි බලන්න. බඩු ටික, කියන්නේ බාණ්ඩ ටික ඉවර කරගන්න එක තමයි උත්සාහය තියෙන්නේ නේ. එතනදී ඉතින් අපිට මූල්‍ය විනය කියන කාරණාව තවත් ඊට වඩා හොඳට කියලා දුන්නා නම් අපිට නේද ටිකක් ඊට වඩා ওই අඩුපන්ති වල ඉඳන්ම අපිට සාර්ථකත්වයේ සම්බන්ධයෙන් ටිකක් ලොකු අවබෝධයක් ලබා ගන්න පුළුවන්. අම්මලානේ බිස්නස් කරන්න නේද පොලට ඇවිල්ලත් ඉතින් දැන් නේ. සංකල්ප හඳුනනට වැඩක් නැහැ ඉතින් නේද? ඒ වගේ ක්‍රියාකාරකම් එහෙම නැත්නම් එතනින් ලබා දෙන අවස්ථාවන් එහෙම නැත්නම් ඒ ලබා දෙනා වූ පන්නරේ ප්‍රායෝගිකත්වය ඉතා අඩුයි. ඒක නිසා මූල්‍ය විනය කියන දේ ගොඩක් වැදගත්. ඔයා ලොතරැයියක් අරගෙන ඔයාට කෝටි ගණනක දිනුම් අවස්ථා ලැබුණත් ඔයාගේ මූල්‍ය විනය පවත්වාගත නැත්නම් ඔයා සාර්ථක කෙනෙක් වෙන්න පුළුවන්. උත්සාහ කරන ඔයාට ජාතික ලොතරැයි මණ්ඩලයේ ධන නිධානයේ ලොතරැයි ඔයත් එක්ක ඉන්නවා කියලා මතක තියාගන්න. කෝටි ගණනක දිනුම් අවස්ථාවට ලබා දෙන සූදානම් මේ අවුරුද්දේ මැයි මාසේ 29 වනදා රුපියල් කෝටි 12.4කට වැඩි සුපිරි ත්‍යාග මුදලක් කන්දොඩරටින් බිහි කරන්න ජාතික ලොතරැයි මණ්ඩලයට පුළුවන්කමක් ලැබුණා.
ඔබට කෝඩිපතියකු කරවන සිහින හැබෑ කරුණු වගේම තමයි අපේ රටේ ඒකාබ ධර්මුදලටත් විශාල දායකත්වයක් ලබා දෙනවා ජාතික ලොතරැයි මණ්ඩලේ. ඉතින් තවත් බලබලින්න දෙයක් නැහැ. ඔබට කෝඩිපතියෙකු වෙන්න පුළුවන්, විසිලක්ෂපතියෙකු වෙන්න පුළුවන්. මේ විතරක් නෙවෙයි, දැන් ඔයාලට හොඳම අවස්ථාවක් තියෙනවා. ඒ තමයි ඔයාලට පුළුවන්කමක් තියෙනවා සන්ඩේ බෝනස් දීමනාව ලබා ගන්න ඉරිදා දවසේදී. සෑම ඉරිදාකම මේ අවස්ථාව තියෙනවා. එනිසා වැඩි වැඩියෙන් ජාතික ලොතරැයි මණ්ඩලේ ජාතික මහා ධන සම්පත ධන නිධානයේ ලොතරැයිපත් මිලදී ගන්න කියලා ඔයාලට මතක් කරනවා. ඒ මතක් කිරීමත් එක්ක හෙරන් අපි තවත් ලස්සන සින්දුවක් අහන්න තමයි ලෑස්ති වෙන්නේ. ටිකක් වැඩියෙන් කතා කරා. ඉතින් තියෙන දේවල් කියන්න තෙපැයි වට අදිනවරනේ. මොකද ඉතින් ජීවිතේ දිනන්නේ බයි අනිවාර්යෙන්. ගන්න ජාතික ලොතරැයිමට ටිකට් වැඩි වැඩියෙන් එන. ආවතවට ලස්සන සින්දුවක් උදේ 8:30 වෙලාව මේ The Welcome Show.

0: ජීවිතේට සිහින තියෙනවා. එන්නල්ග කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ මහජන සම්පත ලොතරැයියේ 2,33,00,000 සුපිය ත්‍යාගයේ දිනාගත් වාසනාවන්තය කැකිරාවෙන් ශාමලී මහත්මිය.
1: මම ශාමලී, මම කැකිරාවෙන්දලා. මං කරන පුංචි ව්‍යාපාරය මම වලින් පටන් ගත්තේ ඒ ව්‍යාපාර කටයුතු කොම්මර ජීවන් කරගන්න එක තමයි මගේ හිතේ තියෙන ලොකුම මෙව්වගම. පොඩි වෙඩි ෂොප් එකක් තමයි කරන්නේ. ඒක ඉතින් ටිකක් ජීවන් කරගෙන ඉස්සරහට ගමන කරන තමයි මගේ බලාපොරොත්තුව. තමන්ට ලැබෙන උතරයන් මිලදී ගන්න ඕනේ. ගත්තට පස්සේ ගොඩක් අයිතින් හිතනවා ඇදිලා කියන කේම නෙවෙයි අපි මිලදී ගත්ත නිසා අපට ලැබෙන්නේ. ඉතින් මම හිතන තමන්ට පුළුවන් ගන්නට යන්නේ තැනකින් උතරයන් මිලදී ගත්තත් ඒක ජයග්‍රහණය තමන්ට තියෙනවා. මම දකින්න එක දෙයක් තමයි උතරයන් මිලදී ගන්නකොට මම හිතන දෙයක් දිනුම් ලැබෙනවා කියලා මිලදී ගන්නවා. කවදාවත් දිනුම් නැහැ කියලා මිලදී ගන්න හොඳ නැහැ උතරයන්. ඒකට තමන් හිතන්නේ නැති විදිහට තමන්ට දිනුමක් ලැබෙනවා ඒක. ඇත්තටම ජාතික ලොතරැයි මණ්ඩල ගොඩක් මං ස්තුතිවන්ත වෙනවා. මොකද මේ වගේ පුංචි ව්‍යාපාර කරන තරුණ පරපුර මේ වගේ වගේ කෙනෙකුට ඇදිච්චාම එකෙන් ගොඩක් ප්‍රයෝජනයක් තියෙනවා. මොකද තරුණ කෙනෙකුට මේ වගේ ලොතරැයි ගන්නත් එයා ජනාධිපති ජය ගන්න හැකියාව ගොඩාරියක් තියෙනවා. ඉතින් මං හිතනවා කවදාද හොඳ තැනකට යන්න අඩිතාලම ලැබුණා මේ ලැබුණ ලොතරැයි මණ්ඩලය හරහා. ඉතින් මම ස්තුතිවන්ත වෙනවා ලොතරැයි මණ්ඩලයේ ලැබිච්ච පාඩි පිළිබඳ ලොතරැයි මණ්ඩලයේ සේවනාවට.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.

0: ඔයන්නේ පණ්ඩිත නෝන.
1: ඇයි මුදලාලි ඒ රත්තරන් නෝනට එහෙම කියන්නේ?
0: ඇයි බන් නොදන්න මගුලක් නෑනේ.
2: හා මුදලාලි, මගේ ගේට් එක අලුතෙන් හදන්න කියලා.
0: හදමු හදමු.
2: මම මේ GI box බෝඩ් කරන්න ආවේ.
0: දෙන්නංක හොඳ වර්ගයක.
2: නෑ නෑ නෑ නෑ නෑ. මට ඕනේ නම මිනම් ප්‍රමාණය ගහලා තියෙන ගෙවන මිනට විශ්වාසයක් තියෙන Menba GI box bar.
3: Menba beti. දන්න තියෙන GI box bar.
4: රස
3: පිරි බ්‍රහස්පතින්දා
5: මුලින්ම කරන්න ඕනේ සෞඛ්‍යක හෝදල පෙරලා
6: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
7: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් 5ම උදේ 10ට
8: බලන්නකෝනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒකට තැනක් නෑනේ.
9: ඇයියනේ සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් ඇසුරු තියන්නේ.
10: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
7: හැඩකාර දඟකාර පොඩිත් වෙනුවෙන්මයි.
10: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකම් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදැසන අහනෝනේ.
7: 89.1 89.3

වෙලාවුදේ 8:42 ජීවිතේ තවත් ඉතින් මේ දවසේ ඉතින් අපිට විවිධ රටතොට සිදුවන තොරතුරුත් එක්ක තමයි ඉතින් ඉස්සරහට යන්න වෙන්නේ. ඉරානයයි ඇමරිකාවයි තාම වැඩි අතනල පාඩක් පේන්නේ නැහැ. ඒ සමගම කිව්වෙහි බලපෑම ලංකාවේ කොච්චර අහිංසක මිනිස්සු ප්‍රමාණයකට මේ බලපෑමට යටත් වෙන සිද්ධ වෙලා තියෙනවද කියන එක නේද? ඒක තමයි ඉතින් අපිට ශක්තිමත්ත්වයේ ප්‍රශ්නය තමයි විසඳගන්න බැරි වෙලා තියෙනවා. ඔයාගලක කොහොම වුණත් ශක්තිමත් බැඳීමක් එක්ක මෙල්වා GI පයිප් ඉන්නවා කියලා මතක තියාගන්න. මොකද මෙල්වා කියලා කියන්නේ දශක ගණනාවක අඛණ්ඩ විශ්වාසයක් සමග ඉදිරියට යන සන්නාමයක්. ඒ සන්නාමයේ પરම්පරා ගණනාවක විශ්වාසයක් එක්ක තමයි ඉස්සරහට යන්නේ. ඉතින් මෙල්වා GI අපිත් එක්ක ඉන්නවා. මේ පැයෙත් ඔබත් එක්ක ඔබට ශක්තිමත් බව සහ කල්පවැත්ම ගැන කියලා දෙන්න. සාමාන්‍යයෙන් අපි අපේ ජීවිතවල වෙලාව උපයෝගී කරගන්න අවස්ථා තියෙනවා නේද? ඒ කියන්නේ අපි විශ්වාස කරනවා මම මේ වැඩේ කරපු වෙලාව වැරදි. මට මේක කරන්න තිබුණ වෙන වෙලාවක. මේක නෙවෙයි වෙලාව. ආදර කතා ඇතුලේ අපි නිරන්තරයෙන්ම කතා කරන දෙයක් නේද? ඒ වෙලාවේ නෙවෙයි අපිට ඒ තීරණේ ගන්න තිබුණේ. මම කලබල වුණා වැඩි, මම ඉක්මන් වුණා වැඩි. ඒ වෙලාව වෙනකන් මට ඉන්න තිබුණා. කියන ওই වෙලාවත් එක්ක අපි පසුතැවෙන වෙන දේවල් අපි අපිට වැරදුණු පෙරදුණු තැන් අපි වෙලාව උපයෝගී කරගන්න දේවල් මේ ජීවිතේ අපිට ඕනි තරම් තියෙනවා. එහෙම අවස්ථා අපිට ජීවිතේ ඕනි තරම් අපි මූණ දීලා තියෙනවා වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි හැම වෙලේම තීරණය කරනවා සමහර දේවල් අපිට මගහැරෙන්නේ අපි වැරදි වෙලාවක වැරදි තීරණ ගත්ත නිසා කියලා. මේ කතාව මෙහෙම යද්දී මට එක උදාහරණයක් මතක් වුණා. සහ ලුව 2000 දශකයේ වගේ වෙනකොට ලෝම හොල්ලපු දුරකතන සන්නාමයක් අද වෙනකොට ලෝකෙන් අතු ගෑවිලාම ගිහිල්ලා තියෙනවා. ඒක ඔබට මම මේ කියද්දි මතක් වෙයි. 2000 දශකයේ වගේ වෙද්දි අපේ වැඩිහිටි පරම්පරාව අතරෙත් හැමෝගේ මතේ තිබුණු දුරකතනේ, හරි මේ දුරකතනේ කීපෑඩ් ෆෝන් එක අපිට මතකයි ඒ සන්නාමය මොකද්ද කියලා. මේ සන්නාමය ලෝකෙන් අතු ගෑවිලා යන තැනටම පත් වුණා. මේ හා සම්බන්ධව කතා කරද්දී ඔවුන් තවත් සමාගමකට තමන්ගේ සමාගම සම්පූර්ණයෙන්ම විකුණලා දාද්දී ඒ ප්‍රධාන විධායක නිලධාරියා CEO අඬමින් කරපු ප්‍රකාශයක් මට හම්බෙනවා. ඔහු කියනවා අපි වැරදි දෙයක් කළේ නැහැ. හැබැයි අපි වෙලාවට වෙනස් වුණේ නැහැ කියලා ඔහු කියනවා. ලෝකයේ අංක එකේ අනිකු සමාගම් තාක්ෂණය සමග වෙනස් වෙද්දී මේ සමාගම හිතුවා නැහැ අපි තාමත් අපේ කීපෑඩ් ෆෝන් එක තමයි ලෝකයේ හොඳම සොලූෂන් එක සහ මේක තමයි තාක්ෂණය. එනිසා අපිට අනිත් දේවල් වැඩක් නැහැ කියලා හිතාගෙන හිටපු එකේ ඔවුන්ට වැරදීම කොච්චර දුරට ප්‍රබල වුණාද කියලා මේ ප්‍රධාන විධායක නිලධාරියා විකුණන මොහොතේ තමන්ගේ සමාගම අවසානයේදී මාධ්‍ය හමුවක් තියලා ප්‍රකාශ කරනවා. වාගේ හෘද සාක්ෂර තට්ටුක ලහන්න ජීවිතයේ සමහර දේවල් අපිට මගහැරෙන්නේ අපි වැරදි වෙලාවක වැරදි දේ කරපු නිසා නෙවෙයි, හරිම වෙලාව ආවමත් කිසිම තීරණයක් නොගෙන ඔහේ බලාගෙන හිටපු නිසා නොවේද කියලා. අපිට අවස්ථා ජීවිතේ කොච්චර නම් ඇවිල්ලා තියෙනවද තීරණ ගන්නනේ. ඔබ මම හැමෝම ඉතින් අපි ওই ප්‍රශ්න ටිකට මුණ දීලා තියෙන මිනිස්සු වෙන්න පුළුවන්. එයින්ද හිර වෙලා නැවතිලා තියෙන තීරණ ගන්න තියෙන වෙලාව ආවත් තීරණ ගන්න තියෙන බයෙන් අපි ගොඩ දෙනෙක් පසුතැවිලි වෙනවා. ජීවිතේ හදාගන්න බැරි තරමටම ජීවිතේ සමහර තැන්වල වැරදිලා තියෙනවා වෙන්නත් පුළුවන් නේද? හැබැයි ප්‍රමාද නැහැ, තවත් වෙලා වෙන්න පුළුවන්. ආවොත් මතක ඇතුව හිර වෙලා ඉන්න නැතුව හරි තීරණේ ගන්න.

0: ප්‍රේම් රේඩියෝ මෙල්ටන් හිසරතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටන් පැරසිටමෝල් විශේෂයකි.
1: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩු මුලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සෞචාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේ මුල්ල නාරම්මල සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 862 812
2: ඉංජිනේරු විකෘතියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
3: මෙල්වා එක ලංකාවේ එක අපේවා එක.
4: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ.
5: මල්ලී කොරෝනා ගොඩ ටිකට් එකක් දෙන්න ප්ලීස්. මේ අපිට නම් සැකෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට. අයියා අපිට ටිකට් දෙකක් ට්‍රැවලට.
6: පිටරට උදවියමයි හිතේ. අනේ මලේ අපිට කහට ගස් දිගිරියට දෙන්නකො.
5: අයියා මේ සින්දුවම දානවා නම් ෂුටක් අපිට ගැලපෙන දාන්න හරිද?
4: හරි හරි. ආහාරෙ මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
7: අතම මෙතන කොතනත් සතිය දවස් පහම දවල් 12ට අහන්නේ
5: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
8: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වේ.

විවාහයටත් ඉතින් මුදල් කියනදේ අපිට ඉතින් හරස් වෙනවා සමහර ලාවට නේද? විවාහ මංගල්‍යයක් ගන්න තරුණ තරුණියන්ට හීන බලාපොරොත්තු තියෙනවනේ නේද? ඒ හීන හැබෑ වෙන්න ඕනේ අනිවාර්යෙන්. ඉතින් තවත් හිත හිතින්න දෙයක් නැහැ. දෙදෙනෙකුගේ ආදර කතාව තවත් ආදරණීය විදිහට ලියවන්න ඉතින් ඔයාට ඔන්න ජාතික ලොතරැය මණ්ඩල ඔයාලගේ ඉන්නවා කියලා මතක තියාගන්න. ඒ තමයි අද සම්පත ලොතරැය්‍ය. විශේෂම කාරණාව තමයි මහජන සම්පත දිනුම් වාරයෙන් තෝරා ගන්න ලද ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4 ගැලපීමෙන් තමයි ඔයාට පුළුවන්කමක් ලැබෙන්නේ අද සම්පත ජයග්‍රහණය සඳහා ඉදිරිපත් වෙන්න. හරි, මේ ජයග්‍රහකින් තෝරගන්නේ මේ විදිහට ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4 ගැලපීමෙන් රුපියල් 2,50,000ක මුදලක් ඔයාලට ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම තමයි අවසාන අංක 4 ගැලපීමෙන් රුපියල් 50,000ක් දිනා ගන්නත් ඔයාට පුළුවන්. අවසාන අංක 3 ගැලපීමෙන් ඔබට රුපියල් 4,000ක මුදලක් තෑගි දිනා ගන්න පුළුවන්. ඒ වගේම තවත් සෙසු තෑගි තියෙනවා. ඉතින් ජීවිතේ හීන දිනා ගන්න යන ගමනේදී තිනේ දෙන්නෙක් අතර විවාහයක් වෙනුවෙන් උනත් ඔයා මුදල් හොයනවා ඇති ඉතිනේ. ඒක නිසා ඉතින් අනිවාර්යෙන් අද සම්පත ලොතරැය්‍ය දෙන්නත් එකම ගිහිල්ලා ගන්න. හරි, අද වියදමට අද සම්පත ලොතරැය්‍ය. හරි, බිරිඳ කියන ප්‍රේමවන්තිය කියන ප්‍රේමවන්තිය කියන නේ දවසට අවශ්‍ය කරන ඔය අවශ්‍ය කරන දේවල් ටික ගන්නත් ඉතින් ඔන්න හොඳ අවස්ථාවක් ඔයාලට අවිල්ලා තියෙනවා. අද සම්පත ලොතරැයපත් වැඩි වැඩියෙන් ගන්න ජීවිතයේ සිහිනයට වාසනාව ආශිර්වාද අරන්ගෙන ජාතික ලොතරැය මණ්ඩලය කියලා අනිවාර්යෙන්ම මතක තියාගන්න ඕනේ. ඒ වගේම තමයි ඉතින් මේ දවස්වල අපි හැමෝටම උණ කැස්ස සම්ප්‍රතික්ෂාව ඇඟපතේ වේදනාව ඔවගේ ඉතින් නැති ලෙඩක් නැති තරම්ම නේද දැන් ඉතින් ඔළුවේ කැක්කුම ඉතින් ඉවරයක්ම නැහැ. එළියට බැස්සකම වහිනවා සමහර පැතිවලට නේද, සමහර තැන් වලට පායනවා. ඉතින් ඒක නිසා ඔෆිස් එකේ පර්ස් එකේ පොකට් එකේ මතක ඇතුව මෙල් ඩෝල් කාඩ් එකක් ඔයා ළඟ තියාගන්න ඕනේ. පැරසිටමෝල් විශේෂයක් විදිහට ඔයාලට සහනය සලසනවා. ඒක නිසා මෙල් ඩෝල් කාඩ් එකක් විශ්වාසයෙන් ඔයා ළඟ තියාගන්න අමතක කරන්න එපා. අපි හමු වෙන තවත් ලස්සන සින්දුවක්. මේ සින්දුවත් එක්කම අලුත් පැයකට යමු අපි. මේ සුප්‍රීම් රේඩියෝ ද වෙල්කම්.

0: ලබාදිමින් රටේ සංවර්ධනයට තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවන ජාතිය මහතන සම්පත ධන නිධානය බිඳීගෙන ඔබත් කෝටිපතියකු වන්න.
1: සස්මතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ නිවේලේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරිවෙන සෙල්ජාලය කසාගල ක්‍රීම් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගනේ මුල්ල නරම්ම සාගම්පුල
2: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
3: මෙල්වා

ගෝලිය තෙල් වෙළඳ පලේ තෙල්මිල නැවතවරක් ඉහළග හිල්ලතා කියලා තමයි ජාතියන්තර මාධිකයන් අපේ ඉතින් කොහමත් ඉහල යනවා කියන එකයි මං අලුතින් කියන්න දෙයක් නෑනවාට තින්නේ ඉරානය වැඩේ අත්තරෙන පාටක් පේන්න නෑ නැවතත් ඊස්ට්‍රයිලයට ප්‍රහාර එල්ල කරන්න ඉරානය කටයුතු කලා ඉතින් අමරිකානු ජනාධිපතිවරයා කියලා තිබුණ නැවත ප්‍රතිප්‍රහාර එල්ල කරන්න එපා කියලා ඊස්ට්‍රයිලෙන් ඉල්ලීමක් කරලා තිබුණ ඊස්ට්‍රයිල ඉල්ලීම් සලකලා බලයිද කියලා දන්නේ නෑ සලකා බැලීම හෝ නොසලකිලිමත්කම හෝ මොකක් හෝ හින්දා ඉතින් මේ අවුරුද්ද ඉවර වෙනකම්ම මේ ප්‍රශ්නයත් ඉවර වෙන පාටක් නම් පේන්න නෑ පේනතෙක් මානක නෑ නිසා අපි තව තවත් ඉතින් අපිට වේලක් හරි කන්න තියෙන මිනිස්සුන්ට ඒ ටික අඩු වෙන එක තමයි පෝෂදායි ආහාර ටිකක් නේ ජීවත් වෙන ජීවන වීදම ප්‍රශ්න ගොඩක් එක්ක ඉතින් අපි වගේ රටවල් ඉස්සරහට යන්න තමයි සිද්ධ වෙලා තියෙන්නේ ඒක නිසා ආර්ථික අර්බුදය ඉතා විශාලයි නේද ඉතින් ඒකෙන් අපි ගොඩක් බැටකනවා ඉතින් මොනවා වුණත් ඔයාගේ ජීවිතේ ඔයා ළඟ හැමදාම ජාතික ලොතරැයි මණ්ඩල ඉන්නවා කියලා මතක තියාගන්න අමතක කරන්න එපා හරි ජීවිතයේ සිහිනයට වාසනාව ආශිර්වාද ජාතික ලොතරැයි මණ්ඩල හැමදාම ඔයාට අරගෙන එනවා ඒ වගේම තමයි ඇඟපතේ වේදනාව ඇතුළු වේදනාවන් කැක්කුම් වෙනුවෙන් මෙල්ඩෝල් අපිත් එක්ක ඉන්නවා අපේ වේදනාවන් කැක්කුමට ඉක්මන් සහනය සලසන්න එනම් මේ පැයත් අපි වැඩ ටික පටන් ගන්නවා දිගටම ඉතින් 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ සමග එකතුලින් කාලයුගණ ගැන නැවත වරක් කියන්නේ මේ නාවික ප්‍රජාවට අපේ ආදරණීය දීවර ප්‍රජාවට මතක් කිරීමක් කරන්නේ මුහුදු යෑමේදී ගොඩක් සැලකිලිමත් වෙන්න කියලා විශේෂයෙන් මේ ප්‍රදේශවල සුළඟේ වේගය වැඩි වෙන්න පුළුවන් ඒක නිසා විවිධ තැන්වලදී කුණාටු තැන් සහිත තත්ත්වයන් මුහුදු ප්‍රදේශවල ඇති වෙන්න පුළුවන් කියලා තමයි කාලගුණ නිවේදනවල සඳහන් වෙන්නේ ඒකත් සැලකිල්ලෙන් ඉතින් ඉන්න ඕනේ කට්ටිය එනං අහමුරුවන් හෙටිය රජක ගීතයක්

0: මැල හිතුනොත් ඇයි මම මේ වැඩේ කරන්න පටන් ගත්තේ කියලා කල්පනා කරන්න. එතකොට අවශ්‍ය ශක්තිය අනිවාර්යයෙන්ම ඔයාට ලැබෙයි. සිහි නැතිනම් ජැක් රාහේ දවසකට පාර කියන්නේ එන්.එල්.බී. සුබ දවසක්.
1: සුබ දවසක්.
2: අලුත් වෙලා.
1: පහසු වෙලා.
3: තෑගි පැඩි වෙලා.
1: අංක එකයි ලග්න එකයි.
2: සියයක්ම ඔබ යතේ.
1: අංක දෙකක් ගැලපුණාම.
2: රුපියල් 1000ක්ම අතේ.
1: අංක දෙකයි ලග්න එකයි.
2: 2500ක් අතේ. අංක තුනට.
1: 50000.
2: ප්‍රවර්ධන අංකයට. රුපියල් 25000.
1: අංක තුනයි ලග්න එකයි. 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
2: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහි නැතිනම්. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
5: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.

0: සැමන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙලවන ජාතියකටම සම්පත සමිධානයේ පිළිගැනෙන ඔබත් කෝටිපතියෙකු වන්.
1: අවසාන ප්‍රශ්නය. ආශා අපි හිතමු අයිසරහ දෙන්නේ රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාව ඔයාගේ යුතුකම මොකද්ද?
2: මන්නම් කරන්න වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නෑනේ.
3: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට ටෙම්පෝ ඩවුන් අහන්න.

සමහර ප්‍රාර්ථනාවක ඉතින් ජීවිතවල සුණු විසුණු වෙලා යන්න පුළුවන් නේද? ජීවිතය කියන්නේ එහෙම තමයි තින්නේ. හැබැයි ඉතින් එහෙමයි කියලා අපි ඉතින් සදාතනිකව ඉතින් ඒ දේවල් ගැන කම්පා වී ජීවත් වෙන්න ඕනේ නේ. ඉස්සරහට යන්න ඕනේ අපි ඉතින් නේද? ශක්තිමත් බැඳීමකට ඉතින් මෙල්වා RB500 වාණේ කම්බි ගැන ඉතින් කියන්න ඕනේ. මෙල්වා කියලා කියන්නේ දශක ගණනාවක විශ්වාසයක් තියෙන සන්නාමයක්. ඒ නිසා ඔබේ ඉදිකිරීම, ඔබේ ව්‍යාපාරය වෙන්න පුළුවන්, ඔබේ ගුණනගිල්ල වෙන්න පුළුවන් සවිශක්තිමත්ව නිම කරගන්න මෙල්වා RB500 නම තියෙනවද කියලාම ගන්න. මෙල්වා RB500 නම තියෙනවද කියලා අනිවාර්යෙන් බලන්න ඕනේ. නැත්නම් තියනවනේ වෙළඳපොළේ යෝනි තරන් නේද යවන්නේ කම්. එහෙම හරියන්නේ නැහැ. සමහර ඒ වගේ නිෂ්පාදකය කවුද කියලා දන්නේ නැහැ. හાર્ඩ්වෙයාර් එක දන්නේ නැහැ කොහෙන්ද ගේන්නේ කියලා නේද? එහෙම හරියන්නේ නැහැ. මෙල්වා නම තියෙනවද කියලා බලන්න. සවිශක්තිමත් බැඳීමකට ඉතින් මෙල්වා RB500 මතක තියාගන්න. හරි ඉතින් මේ මාස පහක් තුල රට විරුවන්ගෙන් ලැබුණු මුදල් ප්‍රමාණය ගත්තට පස්සේ මේ ඩොලර් බිලියන 3.9 ඉක්මවලා තියෙනවා. ඩොලර් බිලියන හොඳේ. 2026 වසරේ මැයි මාසයේ තුල විදේශ සේවා නියුක්තිකයන්ගේ ශ්‍රී ලංකාවට ලැබුණු මුළු විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 847ක් විදිහට වාර්තා වෙලා තියෙනවා කියලා ශ්‍රී ලංකා මහ බැංකුව කියනවා. මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවට අනුව 2025 වසරේ මැයි මාසයේදී ලැබුණු ඇමරිකානු ඩොලර් මිලියන 641.7 සමග සැසඳීමේදී මෙවර ප්‍රේෂණ ආදායම ඩොලර් මිලියන 205කින් ඉහළ ගිහිල්ලා තියෙනවලු. ඉතින් අපේ ආදරණීය එතෙර සිටින අපේ ආදරණීය පුරවැසියන් රටවැසියන් නේද? අපේ උත්තමාචාර්ය පිරිනමන්න ඕනි. මොකද හරි පාරෙන් එවන නිසා තමයි අපේ මහ බැංකුවට මේ ශක්තිමත් භාවය රඳාපවත ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. කොහොම හරි මේ 2026 වසරේ ජනවාරි සිට මැයි දක්වා කාලය තුල විදේශ සේවා නියුක්තිකයන් විසින් මෙරට රිවා ඇති සමස්ත විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 3.9 දක්වා ඉහළ ගිහිල්ලා තියෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් ඔබ දුක් විඳින්නේ නේද? විවිධ දුෂ්කරතා අභියෝග රසක් එක්ක ඉතින් අපේ ආර්ථිකය ශක්තිමත් කරන්න දෙන දායකත්වයට අපි ඉතින් ඔබට අනිවාර්යෙන් හිසලමා ආචාර්ය පිරිනමන්නම ඕනි ඉතින් නේද? Thank you ඉතින් අපිට ඒ වටිනාකම ලබා දෙනවට ඉතින්. එහෙනම් තවත් ලස්සන සින්දුවක් අහන්න ලෑස්ති වෙන්නේ. දිගට මහගෙන ඉන්න සුප්‍රීම් රේඩියෝ 89.1 93.3 වෙනකන් මම ඉන්නවා මේ පැත්තේ.

0: මේන්නේ බ්‍රෑන්ඩඩ් ඉංජිනේරු මහත්තයා.
1: ඇයි මුදලා ලියව කියන්නේ?
0: නැහැ, ඔය මහත්තයාගේ ඔරලෝසුද, ඇඳුම්ද, සබත්තුද, අරවද, මෙව්වද, එන නම් තියෙන බ්‍රෑන්ඩඩ් බඩුනේ. මහත්තයා මොනවද උනේ?
2: අලුත් ප්‍රොජෙක්ට් එකට GI box බවඩ කරන්න කියලා.
0: මොන වර්ගයෙන්ද?
2: හොඳ වර්ගයකින්.
0: අයියෝ මහත්තයා, යකඩ ගන්නකොට බ්‍රෑන්ඩඩ් වෙන්න ඕනේ. නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිලට විශ්වාසයක් තියෙන එකම බ්‍රෑන්ඩඩ් GI box bar තමයි මෙල්වා GI box bar.
3: මෙල්වා මෙතින් අන්න කියලා GI box bar.
4: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙනවාක.
5: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු.
6: පස්වන් දහසකන සමාවසන රාජෝත්තමයන් වහන්ස,
5: අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? පවසව.
7: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
5: ඈ හැබෑවට
8: සතිය දවස් පහේම දහවල් දෙකට
9: කාලේ වැලි තලාවෙන් වැසේ ගියත් සමහර

0: සිර සිතුවිලේ සිතුවම් කරන Dream Night සතිනීට බලා රාත්‍රී හතට අනුග්‍රහය
1: වාර්තාතික වාර්තා කඩමි කෝටි අටේ NLB තන විතහන නිතුරයියෙන් රුපියල් කෝටි 13 9 8 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තහ නිධානය බිල දීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
0: 89.1

0: රස පෙරළු කතා අරගෙන දෙන්න.
1: වෙලාව පෙරවරු 9යි විනාඩි 41යි. ද වෙල්කම් ෂෝ සමග ඔබ එකතු වෙන්නේ ජීවිතයේ සිහින දිනා ගන්න ජාතික ලොතරැය මණ්ඩලයත් එක්ක එකතු වෙන්න. ඔයා මහජන සම්පත දිනුම් වාරෙන් තෝරා ගන්නා ලද ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4 ගැලපීමෙන් ඔයාට ජයග්‍රහකයෙක් වෙන්න පුළුවන්. ඒ අද සම්පත ලොතරැයෙන්. අද සම්පත කියලා කියන්නේ තින් ඔයාගේ අද වියදමට අද සම්පත ලොතරැයි. අද වියදම හොයලා දෙන ලොතරැයි. අද වියදම හොයලා දෙන්නේ 1000 දහෙන් නෙවෙයි. හරි. ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4 ගැලපීමෙන් ඔයාට පුළුවන්කමක් තියෙනවා රුපියල් 250,000ක මුදලක් දිනා ගන්න. ඒ විතරක් නෙවෙයි. අවසාන අංක 4 ගැලපීමෙන් රුපියල් 50,000ක් තියෙනවා. ඒ වගේම අවසාන අංක 3 ගැලපීමෙන් රුපියල් 4,000ක් දිනාගෙන තවත් සෙසු තෑගි දිනා ගන්න පුළුවන්. අද වියදමට අද සම්පත වැඩි වැඩියෙන් මිලදී ගන්න කියලා තින් ඔබට ආරාධනා කරන්න. ඒ නිසා තමයි ජාතික ලොතරැයි මණ්ඩලය කියන්නේ තින් ජීවිතයේ සිහිරයට වාසනාවේ ආශිර්වාදයේ පරම්පරාවෙන් පරම්පරාවට අරගෙන එන අංක එකේ විශ්වාසයක් එක්කම තින් තියෙන තැනක්. ඒ නිසා ඉතින් අපි හැමෝටම ජාතික ලොතරැයි මණ්ඩලයේ විශ්වාසයි. විශ්වාසයත් එක්ක හැමදේම තීරණය වෙන්නේ. මේ විශ්වාසයත් එක්ක තමයි මේ ගමන අපිට යන්න තියෙන්නේ. ඉතින් විශ්වාසවන්ත නාමයක් ගැන කියද්දී ඉතින් අපිට මෙල්වා අමතක කරන්න බැරි නමක්. දශක ගණනාවක විශ්වාසයක් එක්ක තමයි මෙල්වා ලංකාවේ අංක එකේ කීර්තිමත් සන්නාමයක් බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් මෙල්වා නවතම නිෂ්පාදනයක් විදිහට තමයි වෙළඳපළට හඳුන්වා දෙන්නේ වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ. මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ දැන් ඔන්න වෙල්ඩින් කර්මාන්තයට නව මුහුණුවරක්, ශක්තිමත් මුහුණුවරක්, ඒ වගේම විශ්වාසනීය මුහුණුවරක් ලබා දෙන්න පුළුවන්කමක් ලැබිලා තියෙනවා. නිෂ්පාදන කටයුතු, ඒ වගේම වෙල්ඩින් අවශ්‍යතාවයන් වලට පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන් අවම ලෝබර, අවම දුම් විමෝචනය, බලශක්ති කාර්යක්ෂමතාවය නිසා පිරිපහදු නිර්වද්‍ය වෙල්ඩින් සේවාවක් වාට ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා. SLS සහතික කළ පළමු වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ තමයි මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ කියලා කියන්නේ. ඒ නිසා වෙල්ඩින් කර්මාන්තය නියැලෙන අපේ මහතුරුන්ට ඔන්න හොඳ අවස්ථාවක් තමයි මෙල්වා හඳුන්වා දීලා තියෙන්නේ. SLS සහතික තියෙනවා කියලා කියන්නේ ඉතින් විශ්වාසය ගැන බය වෙන දෙයක් නෑ. සහ මෙල්වා කියලා නම තිබ්බම ඉතින් බය වෙන්න දෙයක් නෑ. දැන් සමහර වෙලාවට වාහනවල එහෙම නේද? චැසිය වෙන්න පුළුවන්, වාහනේ තට්ටුව වෙන්න පුළුවන් අපි කියන්නේ නේද? දැන් ටිපර් එකක් වගේ නම් බක්කිය කියලා අපි කියනවනේ. මේ වගේ වෙල්ඩින් කියන දේවල් ඉතාම ශක්තිමත්ව තියෙන්න ඕනේ. සහ නිරන්තරයෙන්ම වැලි, මෙටල් මේ වගේ දේවල් එක්ක තමයි නිරන්තරයෙන්ම ගනුදෙනු කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා ශක්තිමත් භාවයේ සමහරේ වගේ අඩු වුණොත් එහෙම ලොකු විනාශයක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා විශ්වාසය ඔබට සහතික කරලා දෙනවා මෙල්වා. මෙල්වා කියන්නේ ඒ වගේ විශ්වාසනීය නාමයක් ඇති. තවත් අපි ලස්සන සින්දුවක් අහන්න ලෑස්ති වෙන්නේ. දිගටම එහෙනම් 89.1 83.3 සුප්‍රීම් රේඩියෝ හගනින් සමුගෙන යන්නත් අපි ටික වෙලාවයි තියෙන්නේ.

0: අසුනවයයි එකෙන් අසුනවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: උසස් තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩමුමිලට ගත හැකි නවතම සුපිරි ෆිල්ටර්ලය කසාගල ක්‍රීම්සුප ශාකා මාතලේ අතුගිරිය කඩුවිල ගනේ මුල්ල නාරම්මල සාදම්පල
2: ඔයන්නේ පණ්ඩිත නෝන.
3: ඇයි මුදලාලි ඒ රත්තරන් වුණාට එහෙම කියන්නේ?
2: ඇයි බන් නොදන්න මගුලක් නෑනේ.
4: හා මුදලාලි මගේ ගේට් එක අලුතෙන් හදන්න කියලා.
2: හදමු.
4: මම මේ GI box board කරන්න ආවේ.
2: දෙන්නම්කො හොඳ වර්ගයකින්.
4: නෑ. මට ඕනේ නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන ගෙවන මිලට විශ්වාසයක් තියෙන Menba GI box bar.
5: Menba beti. දන්න කියන GI box bar.
6: පෙරලි කාර සඳුදා.
7: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරන
8: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන.
9: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් 5 ට 10ට 89.1

0: සද්දාතරට වෙල්කම් ෂෝ.
1: මේ තියෙන තින් ජීවන අර්බුදයත් එක්ක අපි බලන්න ඉතින් අපිට අවශ්‍ය කරන දේවල් අඩු මිලට හොඳම ප්‍රමිතියෙන් තියෙනවා නම් කොහෙද කියලා නේද? වෙළඳපොළ තුළ විවිධ විදිහට මාෆියාවන් ක්‍රියාත්මක වෙනවා. ඒක නිසා අපි ගන්න භාණ්ඩවල ප්‍රමිතිය සම්බන්ධයෙන් අවබෝධයක් නැති තරමටම සමහර තැන්වල අපි අසරණ වෙලා ඉන්න පාරිභෝගිකයෝ විදිහට කොහෙන් එනවද, කවුරු හදනවද, දෙයියෝ තමා දන්නේ කියලා තමයි මුදලාලිටත් කියන්න වෙන්නේ නේද? සමහර මුදලාලි දන්නේ නැහැ කොහෙන්ද මේ බඩු බාන්න එන්නේ කියලා. ඒ තරම් සමහර වෙලාවට අපි අසරණ වෙලා දින්නේ. ඒක නිසා ඔයාලට මතක් කරන්න හදන්නේ විශ්වාසයෙන් යුතුව ප්‍රමිතිගතව සහ සාධාරණ අඩු මිලකට බාහන්න ගන්න යන්න ඕනි තැනක්. ඒ තමයි සීග්‍රේන් ව්‍යාප්ත වන නවතම සුපිරි වෙළඳ සැල් ජාලයක අත්දැකීම ඔබට ලබා දෙන කසාගල ග්‍රීන් සුපර් කියලා කියන්නේ. ඔබට අවශ්‍ය කරන හාල් වෙන්න පුළුවන් සීනි පිටි පරිප්පු අලලූණු වගේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වගේම ඔබට ග්‍රොසරි අයිටම් හැමදේම එකම තැනකින් අඩුම මිලක් යටතේ ගන්න පුළුවන්කමක් තියෙනවා. ඔයා යන්න ඕනි කසාගල ග්‍රීන් සුපර් එකට. යන්න පුළුවන් මාතලේ, අතුරුගිරිය, කඩුවෙල, ගනේමුල්ල, නාරම්මල, ගම්පොල කියන ශාඛාවන් දැන් විවෘත වෙලා තියෙනවා. අනෙකුත් ශාඛාවන් යුහු සුළුව වැඩ කටයුතු මේනකොටත් ආරම්භ වෙමින් තියෙන ඉක්මනින්ම ඔබේ නගරයටත් කසාගල ග්‍රීන් සුපර් එකක් එනවා. ඉතින් අලුත් තැනක් අඩුම මිලක් කසාගල ගෲප් ඔෆ් කම්පැනිස් අනුබද්ධ කසාගල ග්‍රීන් සුපර් වෙත වයන්න. වැඩි විස්තර දැනගන්න කසාගල සමූහ ව්‍යාපාරය ගැන දැනගන්න වෙන දුරකථන අංකය කතා කරන්න 011268012 කතා කරලා වැඩි විස්තර දැනගන්න. ඉතින් අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් එකට ගිහිල්ලා වෙනස අත්දකින්න ඔයාලට පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඔයාගේ ජීවිතයේ හීන හැබෑ කරවන ජාතික ලොතරැයි මණ්ඩලයේ ජාතික මහා ධන සම්පත ධන නිධානයේ ලොතරැයිය අදම ගන්න. දැන් ඉතින් පාරේ යනේනවනම් වැඩට යන තැන ලොතරැයි කූඩුවක් තියෙනවනම් බස් එකේ බහින තැන ලොතරැයි කූඩුවක් තියෙනවනම් අනිවාර්යයෙන්ම ධන නිධානයේ ලොතරැයි එකක් ගන්න. මොකද ගන්න කියන්නේ හේතුව මේ මාසේ මැයි මාසේ සමා වෙන මැයි මාසේ 29 වන සිකුරාදා රුපියල් කෝටි 12.4කට වැඩි සුපිරි ත්‍යාගලාභී කන්ද උඩ රටින් බිහි කළා. ඉතින් ඊළඟ වාසනාවන්තය වෙන්න පුළුවන් මේ මාසේ. මතක් කළ අනිවාර්යයෙන්ම අමතක නොකර ගන්න ධන නිධානයේ ලොතරැයිපත්. මොකද දශක 6කට වැඩි විශ්වාසයක් එක්ක තමයි ජාතික ලොතරැයි මණ්ඩලය ළඟට එන්නේ. කෝටි ගණක දිනුම් අවස්ථා තියෙනවා අපේ රටේ සංවර්ධනයට. රජ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායකත්වයක් සපයන්නේත් ධන නිධානයේ ලොතරැයියෙන්. ඉතින් තවත් බලබල ඉන්න දෙයක් නැහැ, හිත හිත ඉන්න දෙයක් නැහැ. කේන්දරේ නෙවෙයි කවුරු මොනවා කිව්වත් ඔයාගේ ජීවිතේ වෙනස් කරන්නේ ජාතික ලොතරැයි මණ්ඩලය තමයි. සුපුරුදු තෑගිලට අමතරව, ඒ කියන්නේ කෝටිපතියන් ඒ වගේම 20 ලක්ෂපතියන් 10 ලක්ෂපතියන් බිහි කරනවට අමතරව දැන්ුණ තවත් අවස්ථාවක් තියෙනවා. ඒ තමයි සෑම ඉරිදා දිනකම සන්ඩේ බෝනස් අවස්ථාවක් ඔයාලට ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා. ජාතික මහා ධන සම්පත ධන නිධානයේ ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදීගෙන ජීවිතේ හීන දිනා ගන්න කියලා ඉතින් ඔබට ආදරෙන් සෙනෙහසෙන් මතක් කරනවා. ඒකත් එක්කම දැන් මේ පොසොන් කාලේ ඇවිල්ලා තියෙන්නේ, පොසොන් සමය ඇවිල්ලා තියෙන අපේ පුංචි පොඩ්ඩෝ. ඉතින් පොසොන් වෙනුවෙන් අනිවාර්යෙන් චිත්‍ර අඳිනවන්නේ ඉතින් නේද? පුංචි පොඩ්ඩන්න දැනෙන දේවල්. ඉතින් ඔයාගේ පුංචි පොඩ්ඩට හොඳම අවස්ථාවක් ලබා දෙන්න ඔන්න සුප්‍රීම් රේඩියෝ අපි කල්පනා කරලා තියෙන්නේ. පුංචි අපි පොසොන් සමරන්නේ මෙහෙමයි කියන මාතෘකාවෙන් ඔබේ පුංචි පොඩ්ඩ අඳින චිත්‍රය, වයස අවුරුදු 12ට අඩුව මේ පුංචි දරුවා අඳින චිත්‍රය, A4 size කඩදාසියක අඳින චිත්‍රය. කුමන හෝ මාධ්‍යකින් පැස්ටල් වෙන්න පුළුවන්, ඒ වගේම පාට පැන්සල් වෙන්න පුළුවන්, කුමන හෝ මාධ්‍යකින් අඳින චිත්‍රය අපිට WhatsApp කරන්න. අපි ඔයාගේ පුංචි පොඩ්ඩට වටිනා අවස්ථාවක් ලබා දෙන්න සූදානමින් ඉන්නෝ. වයස අවුරුදු 12ට අඩුව මේ පුංචි පොඩ්ඩගේ චිත්‍රය අපිට WhatsApp කරන්න මෙන්න මේ දුරකථන අංකයට 0718-893-893 WhatsApp කරන්න. ඉතින් අපි පුංචි පොඩ්ඩට තවත් වටිනා අවස්ථාවක් ලබා දෙන්න සූදානමින් ඉන්නේ. එහෙනම් ඒ මතක් කිරීමත් එක්ක අදට සමුගෙන යන්න මට වෙලාව ලඟ වෙලා තියෙන. පරිස්සමෙන් එහෙනම් වැඩ ටික කරගන්න. හෙට දවසේදී නිපුත් කැන්දාගෙනම මම එන්නම් එහෙනම්. එහෙනම් දිගටම සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න. ජය වේවා, සුබ දවසක් ගිහිල්ලෙන්නම්. මං චාවර් පරිස්සමෙන් ඉන්නේ.

0: ඔබේ අත්තවශ බන්ඩ දිවෙන්නේ අඩුම මිලට ගතහැගේ නවතම සුපිරිදන සල්චාලය පසාගත ක්‍රියසුප ශාකා මාතලේ අතුගිරිය කඩුමිල ගනේමුල්ල නාරම්ම සාදම්පුල
1: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ගණකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI බොක්ස් බානම් මිල්

0: අයිබෝවන් අලුත් පැයක් වෙලාව මතක් කරන් ඩංගු 2:10 විනාඩියකයි දැන් වෙලාව.
1: ජීවිතයේ සිහින සැපය කරන වාසනාව වෙලාව මතක් කරේ.
2: ශක්තියක් දෙමින් ඔබ දිනවා රටත් දිනවන ශක්තිය සම්පත 10 දහනේ බිල දෙදෙන ඔබ කෝටිපතියෙකු වන්.

අයබෝවන් සුබම සුබෝදෑසනක් උදේ 10යි වෙනාටේ 7යි දැන් වෙලාව. ඉතින් ජීවිතය කියලා කියන්නේ අපිට හැමදාම එක විදිහේ දේවල් දෙන තැනක් නෙවෙයි. ජීවිතය කියන්නේ වෙනස් වෙනස් පැතිකඩවල් අපිට මවලා දීලා ඒ පැතිකඩවල් ඔස්සේ අපි විස්තරහට යන දෙයක් තමයි, අරගෙන යන්නවෝ දෙයක් තමයි ජීවිතය කියලා කියන්නේ. ඇත්තටම ජීවිතේ ඒකාකාරී වුණා නම් අපිට ලස්සන මංමාවත් හමු නොවෙන්න තිබ්බා, අපිට අභියෝග වලට මුහුණ නොදෙන්න තිබ්බා. හැබැයි මේ ජීවිතේ වෙනස් වීම එක තමයි මේ විවිධත්වය අපේ ජීවිතයට ලැබිලා තියෙන්නේ. ඉතින් ඇත්තටම කෙනෙක් කියනවා නම් මගේ ජීවිතේට ප්‍රශ්නම විතරයි, කිසිම දවසක මට සතුටක් හම්බ වෙලා නැහැ. සතුට කියන දේ මම අත්දකලා නැහැ කියලා කෙනෙක් කියනවා නම් ඒක ඇත්තටම එහෙම නෙවෙයි. මොකද මේ වෙලාවේ ඔයා දුක කියන දේ හොඳටම අත්දකින කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි අනාගතයේ දවසක ඔයාට සතුට කියන දේ අනිවාර්යයෙන්ම ලැබෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ නිසා දුක මේ වෙලාවේ දරාගෙන ඉස්සරහට යන එක තමයි ජීවිතේ අපිට කරන්න පුළුවන් එකම සහ හොඳම දේ. එහෙමනම් ඉතින් ජීවිතයට මුණ දෙන්න ඕනේ කොහොමද? ජීවිතයට ලස්සනට මුණ දෙන්න ඕනේ කොහොමද? ඒ විතරක් නෙවෙයි, පෙරලිකාර ජීවිතයක් ලබා ගන්න නම් මොන වගේ දේවල්ද අපි අපේ ජීවිතය ඇතුළේ පුරුදු පුහුණු කරන්න ඕනේ? මෙන්න මේ කියනවු කාරණා ගැන පුරුදු විදිහටම කතා කරන එකම දවස සහ හොඳම දවස තමයි සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් පෙරලෙක්කාර සඳුදා කියලා කියන්නේ. ඉතින් ඔන්න සතියකට පස්සේ හයමත් මේ සතිය සඳුදා දවසින් අපි වාගේ ජීවිතය ගොඩදා ගන්න විදිහ ගැන, හිමත් නැත්තම් ඍණාත්මක දේවල් ජීවිතේ නයින් කළා ධනාත්මකව ජීවිතේ හිතන්න පතන්න පටන් ගන්න ඕනේ කොහොමද කියන කරණාව ගැන, ඒ විතරක් නෙවෙයි කොපි කරන්න නැතුව ඉස්සරහට යන්න ඕනේ කොහොමද, මේ ගොඩාක් දේවල් ගැන කතා කරන්න උනද දවසේදීත් සූදානම් වෙලා ඉන්නවා. එහෙමනම් ඉතින් මේ දේවල් දැනගන්න උඹනා නම් නේද අහන්න අවශ්‍ය නම් ඔයාට පුළුවන් මේ පැය දෙක අනිවාර්යයෙන්ම මග අරගන්නේ නැතුව අපි වහගෙන ඉන්න. අහගෙන ඉන්න ගමන් ඔයාට හිතෙනවා නම් මේ පැත්තට කෝල් එකක් එහෙම ගන්න ඕනේ කියලා ඔයාට කතා කරන්න පුළුවන් 0112 510 510. එහෙමත් නැත්නම් ඉවෙන්න පුළුවන් අපේ WhatsApp නම්බරයකට WhatsApp මැසේජ් එකක් 0718 89 3 89 3ට. ඒකක මතක් කරනවා ඔයා තාමත් අපේ සුප්‍රීම් රේඩියෝ Facebook page එක පැත්තට ගිහිල්ලා නැත්නම් යන්න ගිහිල්ලා බලන්න. ඔයගේ ජීවිතය වෙනස් කරගන්න පුළුවන් ගොඩාක් දේවල් මේ පැත්තේ තියෙනවා. ඒ විතරකුත් නෙවෙයි, දැනුම කියන දේ අනිවාර්යයෙන්ම ලබා ගන්න පුළුවන් හොඳම තැනක් තමයි සුප්‍රීම් රේඩියෝ Facebook page එක කියලා කියන්නේ. ගිහිල්ලා බලන්න, ඔයා දන්නති ගොඩාක් තැන්වලට වට යන්න හම්බ වෙයි. ඒ වගේම නොදන්න කරුණු කාරණා ගොඩාක් වට දැනගන්න ලැබෙයි. ෆිල්ම්ස් ගැන වෙන්න පුළුවන්, සින්දු ගැන වෙන්න පුළුවන්. එතකොට තව මොනවද පන්සල් ගැන වෙන්න පුළුවන්, ඕනම දෙයක් ගැන දැනගන්න පුළුවන් එකම තැන තමයි සුප්‍රීම් රේඩියෝ Facebook page එක කියලා කියන්නේ. ඒ පැත්තට යන ෆලෝ කළ නැත්නම් අනිවාර්යයෙන්ම ෆලෝ කරන්න මතක තියාගෙන, ඒ වගේම සුප්‍රීම් රේඩියෝ YouTube channel එක පැත්තට ගිහලා subscribe කරන්න, ඒත් එක්කම TikTok එකත් ෆලෝ කරලා තියාගන්න කියන දේ තොට ආතරින් ඔයාලට මතක් කරනවා. එහෙමනම් ඉතින් ලස්සනම ලස්සන සිඳුවකින් පෙරලිකාර සඳුදා දවස පටන් ගන්න තමයි ලෑස්ති වෙන්නේ. දෙකටම අහගෙන ඉන්න උදේ 10යි වෙනකොට 10යි දැන් වෙලාව. මම මනිෂා, දෙකටම අහගෙන ඉන්නවා.

0: ප්‍රේම රේඩියෝ
1: වෙලාව මතක් කරන්න උදේ 10යි විනාඩි 14යි.
2: කම්මැලි හිතුනොත් ඇයි මොනවා වැඩේ කරන්න පටන් ගත්තේ කියලා කල්පනා කරන්න. එතකොට අවශ්‍ය ශක්තිය අනිවාර්යම ඔයාට ලැබේ. සිහි නැති මනස කාහේ දවසකට පාර කියන්නේ එන්නේ සුබ දවසක්.
3: සුබ දවසක්
1: අලුත් වෙලා
3: පහසු වෙලා
4: තෑගි පැඩි වෙලා
3: අංක එකයි ලග්න එකයි
1: සියක්ම ඔබ යතේ
3: අංක දෙකක් ගැලපුණාම
1: රුපියල් 1000ක් නැතේ
3: අංක දෙකයි ලග්න එකයි
1: 2500ක් අතේ අංක තුනට
3: 50000
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000
3: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
1: කැමති එකක් අපේ අතේ සුබ දවසක්
5: දවස සුබයි සිහි නැති නයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
6: සත්‍යත්‍රි අත්වශ්‍ය බණ්ඩ නිවිලේ අඩමුදලට ගත හැකි නවතම සුපර් ෆ්‍රැන්චයිස් පස්සේ ක්‍රීම් සුපර් ශාකා පාතලේ අතුගිරිය කඩුවල ගනේ මුල්ල නරඹ සදම්බුල
7: අවසාන ප්‍රශ්නය ආශි අපි හිතමු ඉස්සරහ දෙන්නේ ක්‍රාන්ඩ් වෙනෝ වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවේ යුතුක මොකද්ද
8: මන්නම් කරන්න වැඩි වෙන එක මොකද නැත්නම් පිටිපස්සෙන් නෑට මම බලියක් බලාගන්න වෙන්නේ නෑනේ
9: මේ වගේ උපදෙස් ගන්න නම් හවස 4ට එම්පෝ ටවුන් රේඩිය
10: ඔන්න සුපම් රේඩියෝ පොඩ්ඩක් උදෑසන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයක්. පුංචි ඔයාලා දන්නවනේ මේ උදාවනේ පින්බර පොසොන් මාසේ. ඉතින් මේ පින්බර පොසොන් කාලේදී පුංචි ඔයාලා දකින බව පොසොන් උත්සවයේ සමරන විදිහ ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0718-893-893 WhatsApp කරන්න. මතක තියාගන්න දෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දර්ශන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.

0: ගන්නවා මහතා.
1: මේ රෝචිත ටිකට් කතා මට ඇවිල්ලා තියෙන්නේ. මම පරිසාසනවා මට ටිකට් ගන්නවා. නමුත් මේ ජයග්‍රහණයක් කමුණු බලන්න වතාව. තරම් උත්සාහයෙන් තමයි ජයග්‍රහණය ලබා කරගන්න තියෙන ටිකට් ගත්තොත් තමයි ඇදෙන්නේ. මම සියලුම තම පරම්පරා නිලා සිටින මම ඔබේ දෙකටම ටිකට් අරන්ගා ජයග්‍රහණය මේ කරගන්න.
0: ජීවිතයේ සීනේට වාසභෝගේ ආශිර්වාදය. NLB

0: වෙලව මතක් කරන්න අංගු 2:10 විනාඩි 29 දැන් වෙලාව.
1: බලන්නකෝ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒකට තැනක් නැහැනේ.
0: ඇයියනේ සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් ගැස්සල තියෙන්නේ.
2: අපිට ජපන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
3: හැඩකාර දඟකාර පොඩිත් වෙනුවෙන්මයි.
2: මේ ඔක්කොටම සතියේ දින 5 උදේ 6 ඉඳන් 7 වෙනකම් සුප්‍රීම්

මම කෙනෙක් මතකයක් නැට ඕන කෙනෙක් කියලා දෙනවා.

හයේ විනාඩි 30 දැන් වෙලාව. ඉතින් පෙරලිකාර සඳුදා දවස කියලා කියන්නේ ජීවිතේ ඉස්සරහට යන විදිහ ගැනහෙවත් නැත්නම් ප්‍රශ්න ජීවිතේ නයින් කරගෙන පෙරලිකාර ජීවිතයක් ලබා ගන්න විදිහ ගැන ඔයාට කියලා දෙන එකම දවසනේ. ඉතින් මට හිතුණා තවත් පුංචි දෙයක් ගැන ඔයාට මතක් කරන්න ඕනේ, ඔයත් එක කතා කරන්න ඕනේ කියලා. දැන් ගොඩාක් වෙලාවල් වලට අපි හිතනවනේ මේ අපි හිතේ තියාගෙන ඉන්න ගොඩාක් ප්‍රශ්න ඇත්තටම මේ දේවල් අපිට හරි ලොකුයි දරාගෙන හරි අමාරුයි කියලා. හැබැයි ඇත්තටම අපි හිතේ තියාගෙන ඉන්න ගොඩාක් ප්‍රශ්න නෙවෙයි. අපි තමයි මේ දේවල් ලොකුවට අපේ හිතේ ධාරණය කරගෙන තියාගෙන ඉන්නේ. ඒකට හේතුව තමයි, මම හේතුවත් කියන දැන් කෙනෙක් කියන්න පුළුවන් මනීෂ ඔහොම කියන්න එපා, මම මේ වෙලාවේ ඉන්නේ ප්‍රශ්න ගොඩක. ඉතින් ඔයා කොහොමද කියන්නේ මේ කිසිම දෙයක් ප්‍රශ්නයක් නෙවෙයි කියලා? ඔව්, හැමෝටම ප්‍රශ්න තියෙනවා. මම කියන්නේ එහෙම නෙවෙයි, මම කියන්නේ අපි ගොඩක් වෙලාවට අනවශ්‍ය ප්‍රශ්න අපේ හිතේ ධාරණය කරගෙන තියාගෙන ඉන්නවා. ඉතින් අන්න ඒ නිසා අපේ මනස අපිට නිදහසේ නිරවුල්ව තියාගන්න බැරි වෙලා තියෙන. උදාහරණයක් විදිහට අපි ගොඩක් වෙලාවට කරන්නේ අනිත් කෙනා එක්ක අපිව සසඳන එකනේ. දැන් නිකන් ඔයා කල්පනා කරලා බලන්න, ගොඩක් වෙලාවල් වලට කෙනෙක්ට තියෙන දෙයක් එක්ක අපිව සසඳන්නේ නැද්ද? අනිවාර්යයෙන්ම අපි එක වතාවක් හරි අපිව සසඳලා තියෙනවා. ඒක මටත් පොදුයි, අහන් ඉන්න ඔබටත් පොදුයි. ඉතින් මේ සසඳීම කියලා කියන්නේ අපේ හිතේ අපි විසින්ම ගොඩනගා ගන්න එක්තරා විදිහේ ප්‍රශ්නයක්. ඉතින් මෙන්න මේ ප්‍රශ්නේ නැති කරොත්, අපිව තව කෙනෙක් එක්ක සසඳන එක අපි නතර කරොත්, ගොඩක් වෙලාවට බොරුවට අපි ප්‍රශ්න ඔළුවේ තියාගෙන ඉන්නේ. ඒ දේවල් අපිට හරිම ලේසියෙන් නිරවුල් කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් කෙනෙක්ට තියෙන දේවල් ගැන නේ, එයාට ඒ දේවල් තියෙනවා, මට මේ දේවල් නෑනේ. එයාකෙනම් වෙඩින් සාරි එක හරිම ලස්සනයි වුණාට, ඉතින් මට ඔය වගේ වෙඩින් සාරි එකක් අඳින්න බැරි වුණානේ. එයා මේකප් කරපු බියුටිෂියන් නම් හොඳ කෙනෙක්. හැබැයි ඉතින් මට එච්චර ගාණක් දීලා ලොකු බියුටිෂියන් කෙනෙක්ගෙන් මේකප් කරගන්න බැරි වුණානේ. ඔන්න ඔය වගේ දේවල් එක්ක අපිව සසඳන් නැතුව හිටියොත් අපිට පුළුවන් ප්‍රශ්න අඩු කරගෙන අපේ ජීවිතේ හරි ලස්සනට ඉස්සරහට අරගෙන යන්න. අපි කරන්නේ අනවශ්‍ය ප්‍රශ්න අපේ ඔළුවේ තියාගෙන ඒ දේවල් එක්ක අපේ ජීවිතේ ඉස්සරහට අරගෙන යන එකනේ. අන්න එහෙම උනාට පස්සේ තමයි ඇත්තටම අපිට ප්‍රශ්නයක් වෙච්ච වෙලාවට ඇත්තම ප්‍රශ්නේ මොකක්ද, අපි ඔළුවේ තියාගෙන ඉන්න ප්‍රශ්න මොනවද කියලා අපිට වෙන් කරගන්න බැරි වෙන්නේ. ඉතින් එහෙම වුණහම තමයි අපි කියන්නේ මේ වෙලාවේ නම් මට කතා කරන්නත් බෑ, මගේ ඔළුවේ ප්‍රශ්න ගොඩක් තියෙනවා, මන් දන්නේ නැහැ මේක කොතනින් පටන් අරගෙන කොතනින් ඉවර කරන්නද කියලා. මේක නිකන්

එහෙම වෙන්නේ නැතුව අපිට පුළුවන් නම් අපේ ජීවිතේ මේ මේ සසමනක චුට්ටක් අඩු කරන්න. එතකොට කෙනෙක් ගැන හදවතින්ම සතුටු වෙන්න අපිට පුළුවන් නම්, ඒ කෙනාට තියෙන දේවල් ගැන අපිට හදවතින්ම සතුටු වෙන්න පුළුවන් නම්, ඔයාටත් ඒ දේවල් ලබා ගන්න උමනාවක් තියෙනවා නම්, ඒ වගේ තැනකට ඒ වගේ ජීවිතයක් ඔයාටත් උරුම කරගන්න උමනාවක් තියෙනවා නම්, උත්සාහය, කැපවීම, ධෛර්යය මේ දේවල් වලින් එතෙන්ට යන එක ගැන ඔන්න ඔයාට හිතේ තියාගෙන ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් මෙහෙම වුණත් ඔයාට පුළුවන් ඔයාගේ ජීවිතයේ තියෙන ප්‍රශ්න, ඔයාගේ ඔය මනසේ තියෙන ප්‍රශ්න ටිකින් ටික අඩු කරගන්න. ඉතින් ඔයාට පුළුවන් නම් කෙනෙක් ගැන සසඳන්න නැතු ඔයාට තියෙන වෙලාව ඔයාට ප්‍රයෝජනවත් වෙන විදිහට පාවිච්චි කරන්න. උදාහරණයක් විදිහට ඔයාට පුළුවන් නම් කාලයක් ඉඳන් කියවන්න බලාගෙන හිටපෝ පොතක් කියවන්න, එහෙමත් නැත්නම් ඔයාගේ ඉලක්ක ගැන ඔයාට ආයමත් සැරයක් චුට්ටක් කල්පනා කරන්න පුළුවන් නම්, එහෙමත් නැත්නම් අලුත් දෙයක් ඉගෙන ගන්න ඔයාට වෙලාව වෙන් කරන්න පුළුවන් නම්, ඒ වගේම පවුල අයත් එක්ක පුංචි පික්නික් එකක්, එතකොට එයාලත් එක්ක පුංචි වෙලාවක් හරි සතුටු සාමිච්චිය යෙදෙන්න පුළුවන් නම් ඔයාට. වෙන්න මේ දේවල් වලින් ඔයාට පුළුවන් ඔයාගේ ජීවිතේ ලස්සන කරගන්න, ඔයාගේ ඔළුවේ තියෙන ප්‍රශ්න ටික අඩු කරගන්න ඔන්න ඔයාටත් පුළුවන්. ඔයාට ලැබෙන වෙලාව ප්‍රයෝජනවත්ව ගත කරන්න මෙන්න මේ දේවල් වලින් ඔයාට පුළුවන්කම තියෙනවා. ඉතින් අපිට පුළුවන් නම් සැසඳීමකින් තොරව අපේ ජීවිතේ ඉස්සරහට අරගෙන යන්න ඔයාටත් අනිවාර්යයෙන්ම පෙරලිකාර ජීවිතයක් උරුම කරගන්න පුළුවන්. එහෙමනම් ඉතින් ඒ දේවලුත් හරි රහට මතක් කරපු එකේ මට හිතෙනවා රහට ඇහෙන සින්දුවක් අහන්න ඕනේ කියලා. මොකද හිතන්නේ? එහෙමනම් ඉතින් ඔයාට පුළුවන් මේ පැත්තට කතා කරන්න 0112 510 510, එහෙමත් නැත්නම් මෙවන්න පුළුවන් මේ පැත්තට WhatsApp message එකක් 0718 89 3 89 3ට. මේ පැත්තට කතා කරපු කෙනෙක් ඉන්නව මට හිතෙනවා, එයාවත් අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනේ කියලා. මං යනවා මොරටුවට. මොරටුවේ නකර්නට් ෆ්‍රැන්සිස් ප්‍රනාන්දු කතා කරා, ධනුෂ්ක, ඒ වගේම ජයමාල්ලේ විතරක් නෙවෙයි යාළුවෝ කට්ටිය හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කිව්වේ. එහෙමනම් ඉතින් මේ කට්ටිය ඔක්කොම එකතු කරගෙන සින්දු හදන්න තමයි ලෑස්ති වෙන්නේ. දෙකිට මහගෙන ඉන්න 2:10 විනාඩි 36 දැන් වෙලාවා.

0: එකෙන් 89.3 සුපර්බ් රේඩියෝ
1: වෙලාව මතක් කරන්න උදේ 10යි විනාඩි 43යි.
2: අ ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ.
3: මල්ලී කොරෝනාගෙන් ටිකට් ටිකක් දෙන්න ප්ලීස්.
1: මේ අපිට නම් සැකෙන්න ඕනේ. ඔය ගන්න ටිකට් ටිකක් පස්සේ විතර.
3: අයියා අපිට ටිකට් දෙකක් ඡාලට.
4: පිටරට උදුන්නේ මම හිතේ. අනේ මල්ලී අපිට කහට ගස් දිගේට දෙන්නතකො.
3: අයියෝ මේ සින්දුම ගානවා නම් චුට්ටක් අපිට ගැලපෙන දාන්න හරිද?
2: හරි හරි. ආහාරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.

ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමුඛ මගේ වගකීමක්. නවීන තාක්ෂණයේ අපේ රටේදී 100% පෙළසිදු බිලට් වලින් හදන නිසායි මම මෙලව RB 500 විශ්වාසනීය උදේශක රණි.

9.1 අසු 9.3 සුප්‍රීම් රේඩියෝ

මද වෙන ඔයාට ඔයා කැන හිතා කියා දෙන සුප්‍රීම් ලයිෆ් ස්ටයිල්. උදේ 11 වෙනාඩි 6යි දැන් වෙලාව. ඒ කියන්නේ ඉතින් දෙවනි පැයත් එක්ක තමයි ඔන්න මේ විදිහට ආයමත් ඔයයි මමයි මුණ ගැහෙන්නේ. ඉතින් දෙවනි පැයත් අපි කතා කරන්නේ ජීවිතේ පෙරලියක් කරගන්න ඕනේ කොහොමද? එහෙම පෙරලියක් කරගන්නවා නම් කොපි නොකර අපේ ජීවිතේ ඉස්සරහට අරගෙන යන්න ඕනේ කොහොමද කියන කාරණාව සම්බන්ධයෙන් ඉතින් ඒ දේවල් ගැන කතා කරන්න තවත් පැයක්ම තියෙන එකේ මට හිතුණා තවත් පුංචි පණිවිඩයක් ගැන මතක් කරන්න ඕනේ කියලා මේ දෙවනි පැයේ මුලින්ම. දැන් ඇත්තටම මේ අපේ පුංචි දරුවෝ කියලා කියන්නේ ඕනම දෙයක් ගැන ලස්සනට බලන්න සහ ලස්සනට මේ පෙනෙන සුන්දර හදවත් ටිකකටනේ. ඉතින් ඔන්න මේ ළඟ ඉන්න පොසොන් පොහොට ලස්සනට චිත්‍රයක් ඇඳලා ජයග්‍රහණය කරන පුංචි පොඩිත්තන්ට ලොකු අවස්ථාවක් තියෙනවා. අනිත් අවස්ථාව ගැන කියන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් පුංචි අපේ පොසොන් පෝ එහෙමත් නැත්නම් පුංචි අපේ පොසොන් සමරන්නේ මෙහෙමයි කියන මාතෘකාවෙන් ඔන්න අපේ පුංචි පොඩිත්තන්ට පුළුවන් ලස්සන චිත්‍රයක් අඳින්න. ඒ චිත්‍රයේ ඔන්න ඉතින් අම්මටයි තාත්තටයි පුළුවන් අපේ චූටි බබා ඇඳපු චිත්‍ර 0718 89.3 කියන අපේ සුප්‍රීම් රේඩියෝ වට්ස්ඇප් නම්බර් එකට එවන්නේ. එවනකොට ඔයා හොඳට මතක තියාගන්න ඕනේ පැහැදිලි ෆොටෝ එකක් විදිහට අපිට එවන්න. ඉතින් එහෙම එව්වොත් මේ චිත්‍ර අතරින් ජයග්‍රහණය කරන පුංචි පොඩිත්තට සුප්‍රීම් රේඩියෝ අපේ මැදිරියට ඇවිල්ලා දක්ෂතා ඉදිරිපත් කරන්න තුන් අවස්ථාව තියෙනවා. ඉතින් මේ දේවල් වලට කැමති ඒ වගේම මේ දේවල් ගැන බලාපොරොත්තුෙන් ඉන්න පුංචි පොඩිත්තන්ටම තමයි මෙන්න මේ අවස්ථාව අපි සුප්‍රීම් රේඩියෝ අපි සංවිධානය කරේ. ඉතින් පුළුවන් පුංචි අපේ පොසොන් සමරන්නේ මෙහෙමයි කියන මාතෘකාවෙන් පුංචි බබාට දැනෙන හැඟෙන විදිහට ලස්සන චිත්‍රයක් ඇඳලා 0718 89.3 කියන අපේ වට්ස්ඇප් නම්බර් එකට එවන්න. ඉතින් අවුරුදු 12ට අඩු පුංචි දරුවෝ හැමෝටම මේ අවස්ථාව ඔන්න විවෘත වෙලා තියෙනවා. එහෙමනම් ඉතින් අතම අඳින්න පටන් ගන්න ඕනේ හරිද? ඔයා චිත්‍රය ඇඳලා අම්මිටයි තාත්තිටයි දී අනිවාර්යයෙන්ම මේ පැත්තට ෆොටෝ එකක් එවන්නත් මතක තියාගන්න ඕනේ. එහෙමනම් ඉතින් මේ පණිවිඩෙත් එක්ක දෙවෙනි පැය මේ විදිහට පටන් ගන්න තමයි මම ලෑස්ති වෙන දිගට මහගෙන ඉන්න. ඔබ මහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් පෙරලිකාර සඳුදා දවස වෙලාවත් මතක් කරන්නම් 11:09 දැන් වෙලාව.

0: වැඩේ කරන්න පටන් ගත්ත කියලා කල්පනා කරන්න. එතකොට අවශ්‍ය ශක්තිය අනිවාර්යයෙන්ම ඔයාට ලැබෙයි. සිහින දිනන ජයග්‍රාහි දවසකට පාර කියන්නේ NLB සුභ දවසක්.
1: සුභ දවසක්.
0: අලුත් වෙලා.
1: පහසු වෙලා.
0: දැඩි වැඩි වෙලා.
1: අංක 1යි ලග්න 1යි.
0: 100ක්ම ඔබ යකේ.
1: අංක 2ක් ගැලපුණාම
0: රුපියල් 1000ක්ම අතේ.
1: අංක 2යි ලග්න 1යි
0: 2500ක් අතේ. අංක 3ට
1: 50000.
0: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
1: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
0: කැමති එකක් අපේ අතේ. සුභ දවසක්.
2: දවස සුභයි සිහින දිනයි. සුභ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: සුප්‍රීම් රේඩියෝ
1: වෙලාව මතක් කරන්න 11 විනාඩි 17 දැන් වෙලාව.
2: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සෙල් ජාලය කසාගල ක්‍රීම් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගනේ මුල්ල නාරම්මල් සාගම්පුල
3: මහරජ උත්තමයා මහන්සේ රාජ සභාවට සැපත් වෙන වග
4: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු.
5: එම මෙහෙම
6: පස්වන් දහසකන සමාවසන රාජෝත්තමයන් වහන්ස
4: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව.
7: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
4: ඈ හැබෑවට
1: සතිය දවස් පහේම දවල් දෙකට
8: නිමේෂා 89.1 89.3 Supreme Radio.

ඔයාට ඔයා කැන හිතන කියා දෙලා සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් එකලහය විනාඩි 25යි දැන් වෙලාව. ඉතින් ජීවිතේ පෙරලියක් කරගන්න ඕනේ කොහොමද කියන කාරණාව ගැනනේ මේ පැය දෙක ඇතුලේ අපි කතා කරන්නේ. දැන් ඇත්තටම අපේ ජීවිතේ පෙරලියක් කරගන්න උවමනාවක් අපිට තියෙනවා නම් එහෙමත් නැත්නම් අපිට අපේ ජීවිතේ සාර්ථක කරගන්න උණක් තියෙනවා නම් නේද? එහෙම දෙයක් තියෙනවා නම් අපි අනිවාර්යයෙන්ම අත්හරින්න ඕන දේවල් ටිකක් තියෙනවා. ඒ තමයි අංක 1ටම අපි අත්හරින්න ඕන දේ තමයි අතීතයේ වැරදි ගැන අධිකව සිතීම අපි අත්හරින්න ඕනේ. මොකද අතීතය කියලා කියන්නේ ඒක ගෙවිලා ඉවර වෙච්ච දෙයක්. ඉතින් එතන තිබ්බ දුක, එතන තිබ්බ පසුතැවීම, මේ දේවල් ගැන අපි නිතර හිතන්නේ නැතුව ඒ දේවල් වලින් පාඩමක් ඉගෙනගෙන ඉස්සරහට යන්න අපි අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනේ. ඉතින් ඒ නිසා අතීතයේ වැරදි ගැන අධිකව සිතන එක අපි අනිවාර්යයෙන්ම අත්හරින්න ඕන දේවල් වලින් එකක්. ඒ වගේම තමයි මම අර මුලින් කියපු කාරණාව. මොකක්ද? අනිත් අයත් එක්ක සසඳන්න උත්සාහ කරන්න එපා. සසඳීම නතර කරොත් ඔයාට ඔයාගේ ජීවිතය ඉස්සරහට අරගෙන යන්න පුළුවන්. ඒ වගේම ඍණාත්මක සිතුවිලි අයින් කරන්නත් ඔයා මතක තියාගන්න ඕනේ. නිතරම ඍණාත්මක සිතුවිලි වලින් ජීවිතේ ඉස්සරහට අරගෙන යන එක ඔයා නවත්තන්න පටන් ගන්න ඕනේ. මොකද ඍණාත්මක සිතුවිලි කියලා කියන්නේ ඔයාව එන්නේ එන්නම පහතට ඇදලා දාන දෙයක්. ඉතින් ඒ නිසා ඍණාත්මක සිතුවිලි වලට මුල් තැනක් දෙන්නේ නැතුව ඔයා අනිවාර්යයෙන්ම ධනාත්මක සිතුවිලිත් එක්ක ජීවිතේ ඉස්සරහට යන්න ඔයා මතක තියාගන්න ඕනේ. වගේම තමයි අසාර්ථක වෙන්න බය වෙන්නේ නැතුව ඉන්න ඕනේ. ගොඩක් වෙලාවට අපි හැමෝම මේ අසාර්ථක වෙන්න අකමැතිනේ. දිනන්නම තමයි අපිට ඕනේ. තරඟක වුණත් අපිට මේ දිනන්නම තමයි ඕනේ. හැබැයි මේ අසාර්ථක වෙනවා කියන දෙයට අපි බය නොවුනොත් අපිට පුළුවන් අපේ ජීවිතයට එන අභියෝගවලට, අපේ ජීවිතේ වැටෙන තැන්වලදී අපිට හරි ලස්සනට ඒ දේවල් වලට මූණ දෙන්න. ඉතින් ඒ නිසා අසාර්ථක වීම වලට බය වෙන්න එපා. අසාර්ථක වීම කියලා කියන්නේ අවසානයක් නෙවෙයි, සාර්ථකත්වයට යන මාර්ගයක පාඩමක් කියන දේ ඔයා හොඳට මතක තියාගන්න ඕනේ. ඒ වගේම තමයි අන්තිම කාරණාව. හැමෝම සතුට කරන්න උත්සාහ ගන්න නැතුව ඉන්න ඕනේ. අපිට හැමෝම සතුට කරන්න බෑ. මොකද ගොඩාක් වෙලාවල් වලට අපිට අපව සතුට කරගන්නවත් මේ කාර්ය බහුල ජීවන රටාවත් එක්ක අපිට අවස්ථාව නැති වෙනවා, අපිට වෙලාව නැති වෙනවා. ඉතින් ඒ නිසා හැමෝම සතුට කරන්න උත්සාහ කරන්න එපා. හැමෝම පරිපූර්ණව සතුට කරන්න ඔයා කොහෙත්ම උත්සාහ ගන්න එපා. හැමෝමත් එක්ක හොඳින් ඉන්න උත්සාහ කරන්න. එහෙම නැතුව ඔයාගේ සතුට, ඔයාගේ සෞඛ්‍ය, ඔයාගේ මානසික නිදහස නැති කරගෙන තව කෙනෙක්ව සතුට කරන්න යන උත්සාහ ගන්න එපා. ඔයාගේ මානසික සෞඛ්‍යයත් ඔයා හොඳට තියාගෙන, ඔයාගේ සෞඛ්‍ය මේ හැමතේම හොඳට තියාගෙන තව කෙනෙක් ගැන බලන්න ඔයා නිතරම හිතට ගන්න ඕනේ. ඉතින් ඔන්න ඔය දේවල් ඔයා ජීවිතෙන් අත්හැරියත් ඔයාට පුළුවන් හරි ලස්සනට සාර්ථක ජීවිතයක් උරුම කරගන්න. ඉතින් අනිවාර්යම මතක තියාගන්න ඔයාට දියුණු වෙන්න නම් ඔයාගේ ජීවිතයේ ඔය තියෙන අදහස් ඔයා අනිවාර්යම වෙනස් කරන්න ඔයා මතක තියාගන්න ඕනේ. ඔයාගේ අදහස් ධනාත්මක වෙන තරමට ඔයාට දියුණු වෙන්න තියෙන මාර්ග අනන්ත අප්‍රමාණව ඔයාට පෙන්නුම් කරනවා. ඉතින් ඒ නිසා ධනාත්මක දේවල් හිතන්න, ධනාත්මක විදිහට කතා කරන්න, මේ හැම දෙයකින්ම ඔයාට පුළුවන් ඔයාගේ ජීවිතේ සාර්ථක කරගන්න. එහෙමනම් ඉතින් මේ දෙවලුත් එක්ක ලස්සන සින්දුවකට යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඊට කලින් මතක් කරනවා ඔයාට පුළුවන් මේ පැත්තට කෝල් එකක් ගන්න 0112 510 510. එහෙමත් නැත්නම් එවන්න පුළුවන් මේ පැත්තට WhatsApp මැසේජ් එකක් 0718 89 3 89 3 ට. දෙකට මහගෙන ඉන්න 11 59 29 දන්නලාවා.

0: පිටරට ඔබුන්නේ මයි හිතේ. අනේ මලයෝ අපිට කහට ගස් දිගේට දෙන්නකො.
1: අයියෝ මේ සින්දුවන දානවා නම් ශුටක් අපිට ගැලපෙන දාන්න හරිද?
0: හරි හරි. ආහාරෙන් මෙහින් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
2: මොන මෙතන කොතනද? සතියේ දවස් 5ම දවල් 12ට අහන්නේ
1: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
3: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වේ.
4: ලොව සුන්දරතම පාරාදීසේ.
5: මන බැදෙන අසමත තුතන්සියා. උතුම් නම් සත්‍යය.
4: Travel with Supreme.
5: සතියේ දවස් 5ම
1: The welcome show
3: ahana.

මම පෙරට ඔය කෙරෙහි ප්‍රතිචාර දෙන සුප්‍රීම් මාස්ටර්. එකොළහයි විනාඩි 42 දැන් වෙලාව. පොංචි ප්‍රශ්නයක් අහන්නද? ඔයාගේ වටිනාකම ගැන සමහර වෙලාවල් වලට ඕනාටත් වැඩියෙන් ප්‍රශ්න කරනවා නේද? මාව තව කෙනෙක්ට කොච්චර නම් වටිනවද දන්නේ නැහැ. මට එයාව මේ තරම් වටිනවා වුණාට එයාට මාව වටිනව ඇද්ද? ඔය වගේ මේ වටිනාකම ගැන, තමන්ගේ වටිනාකම ගැන තමන් ප්‍රශ්න කරනවා නේද? හරි, ඇත්තටම සමහර වෙලාවට අපි කොච්චර වටිනවද කියලා අපිටම අමතක වෙන්න පුළුවන්. ඒක තමයි මේ අපේ හැටි. ඒක ඇත්තටම මේ අපි අනිත් කෙනෙක්ගේ වටිනාකම ගැන හොයලා බලනකොට අපේ තියෙන වටිනාකම ගැන අපිට අමතක වෙනවා. හැබැයි හැමෝම එක්ක නිතරම කතා කර කර ඉන්නකොට අපේ වටිනාකම ගැන කවුරුත් දකින්නෙත් නැහැ. ඒ වටිනාකම කාටවත් තේරෙන්නෙත් නැහැ. ඉතින් අන්න ඒ වගේ වෙලාවට ඔයාට කරන්න පුළුවන් දවසක් විතර ඔයාගේ ෆෝන් එක ඕෆ් කළා, ඔයාගේ ඩේටා ඕෆ් කළා, මේ ඩිජිටල් ලෝකෙන් චුට්ටක් මිදිලා බලන්නකෝ, චුට්ටක් පරිසරයේ චුට්ටක් විඳලා බලන්නකෝ. ඔයාගේ ෆෝන් එකට කෝල්ස් ඇවිල්ලා තියෙනවද? එතකොට ඔයා ඔන්ලයින් නැද්ද කියලා අහලා තියෙනවද? මොකක් හරි ප්‍රශ්නක තින්නේ කියලා කෙනෙක් අහලා තියෙනවද? එතකොට ඔයාට කෝල්ස් 10ක් 15ක් එක දිගට ඇවිල්ලා තියෙනවද? වාට මොකද වෙලා තියෙන්නේ කියලා හොයලා බලන. මෙන්න මේ විදිහට එහෙම කෝල්ස් ඔයාට ඇවිල්ලා තියෙනවා නම්, එහෙම මැසේජස් ඔයාට ඇවිල්ලා තියෙනවා නම්, අන්න ඒ විදිහට ඒ මැසේජස් එවපුවයේ කෝල්ස් ගත්තාය තමයි ඔයාගේ වටිනාකම හොඳටම හඳුනන කට්ටිය. ඉතින් අන්න ඒ වගේ අයව ඔයාගේ ළඟින්ම තියාගන්න, ඔයා මතක තියාගන්න ඕනේ. අපේ සාර්ථකත්වය කියලා කියන්නේ අපි ප්‍රශ්නක ඉන්න වෙලාවක, එහෙමත් නැත්නම් අපිට නැගිටින්න පුළුවන්කමක් නැතිම වෙලාවක අපිට අත දෙන්න බලාගෙන ඉන්න කට්ටියත් එක්ක අපේ ජීවිතය ඉස්සරහට අරගෙන යන එකට තමයි අපේ සාර්ථකත්වය කියලා කියන්නේ. හිමත් නැත්තම් නියම සාර්ථකත්වය කියලා කියන්නේ අන්න ඒකට. ඉතින් ඒ නිසා ඔයාටත් ඔයාගේ වටිනාකම දැනෙන පිරිසක් ඔයාගේ වටේ ඉන්නවද කියලා බලන්න මෙන්න මේක හොඳ උපක්‍රමයක් වෙන්න පුළුවන්. ඒ කොහොම වුණත් සමහර වෙලාවල් වලට අපි සමහර ප්‍රශ්න ඇතුළතින් නිහඬ වෙන එක ඇත්තටම සමහරක් වෙලාවල් වලට ඒක අපේ ජීවිතේ ගන්න හොඳම උත්තරයක් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා නිහඬ වෙන්න ඕන තැන්වල නිහඬ වෙන්න, තමන්ගේ වටිනාකම ප්‍රශ්න නොකර. එහෙමනම් ඉතින් මේ උපදේශත් ඔයාට දීගෙන, හිමත් නැත්නම් උපදේශකුත් නෙවෙයි ඇත්තටම මේ දේ ඔයාට කියන ගමන්ම ලස්සනම ලස්සන සින්දුවකට යන්න තමයි ලෑස්ති වෙන්නේ. දිගටම අහගෙන ඉන්න, අහගෙන ඉන්න ගමන් ඔයාටත් පුළුවන් මේ පැත්තට කතා කරන්න. ඔයා ආදරය කරන, ඔයාට ආදරය කරන කට්ටිය හැමෝම එකතු කරගන්නත් ඔයාට අවස්ථාව තියෙනවා. ගන්න පුළුවන් කෝල් එකක් 0112 512 510. එහෙමත් නැත්නම් ඉතින් අපේ WhatsApp එක ඕපන් වෙලා තියෙනවා. ඒ පැත්තට WhatsApp මැසේජ් එකක් එවන්නත් පුළුවන්. 0118 89 3 89 3. තුනට මට පති ලක්ෂ්මන් මැසේජ් එකක් කියලා තියෙනවා. තමරා, නිශානි, චේතනාය වගේම වාක්‍ය, තේජවර්, අවිෂ්කා මේ කට්ටියම එකතු කරගෙන ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න කියලා. ඒත් එක්කම අපිටත් ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න ඉජි අනුර පුසලව BF ජනපදේ ඉඳන් තමයි මේ විදිහට මැසේජ් එකක් කියලා තියෙන්නේ. ඔන්න ඔයවත් එකතු කරගන්නවා. ඒ වගේම ප්‍රියන්ත ෆර්නැන්ඩෝ මැසේජ් එකක් කියලා තියෙනවා. කුවේට් වලින් අපිටත් ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න කියලා. ඔන්න ප්‍රියන්ත ඔයවත් එකතු කරගන්නවා. ඒ වගේම කෙඩිය සමර සිංහසේරුවා වලින් දැන් මැසේජ් එකක් කියලා තියෙනවා. අපිටත් ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න අපේ ආලෝ පෞල හැමෝම එකතු කරගෙන කියලා තමයි කියලා තියෙන්නේ. එහෙමනම් ඉතින් මේ කට්ටිය කොහොම එකතු කරගෙන ඊළඟ සින්දුවට යන්න තමයි ලෑස්ති වෙන්නේ. දිගටම අහගෙන ඉන්න. 11:46 දැන් වෙලාව.

0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ
1: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවිනේ අඩු මුලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සැලචාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේ මුල්ල නාරම්මල සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 012.
2: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එක්කම රූටින් එක.
3: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
4: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
5: වෙල්කම් ෂෝ. කලබලෙන් කම්මැලි කමෙන් පටන් ගන්න උදෑසන hina vela aasare patala ganna පටන් ගන්න සතියේ දවස් 5ම උදේ 7ට.
4: අනුග්‍රහය
6: වාර්තාතික වාර්තා තමනි කෝටි 8 NLB දනට තහනම නුතුරයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහත්තන සම්පත තහනම තහනේ බිල දීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
7: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ගණකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI බොක්ස් බානම් මෙල්වා.
8: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
9: හැමෝම ගැන වදවන ඔයාට ඕනා කෙන හිතන කියලා දෙන සුප්‍රීම් ලයිෆ් ස්ටයිල්.
10: එකොළහයි විනාඩි 52 දැන් වෙලාව. ඒ කියන්නේ මට යන්න තමයි වෙලාව ඇවිල්ලා තියෙන. පෙරලිකාර සඳතා දවස අවසන් කරලා යන්න වෙලාවත් ඔන්න ඇවිල්ලා තියෙන්නේ. එහෙමනම් ඉතින් ගිහිල්ලා එන්න නේද? නෑ, යන්න කලින් කට්ටියක් ඉන්නව මතක් කරන්න එහෙම යන්න බෑනේ. ඉතින් ආදරෙන් මේ පැත්තට කතා කරාට පස්සේ ඒ කට්ටියව අනිවාර්යයෙන්ම ආදරෙන් මම ඊළඟ සින්දුවට එකතු කරගන්න ඕනේනේ. එහෙම නේද? එහෙමනම් මං මුලින්ම යනව හඟුරංකෙතට. හඟුරංකෙතෙන් වීරකෝන් කතා කරා ලස්සනම ලස්සන සින්දුවකට පවුල හැමෝම එකතු කරගන්න කියලා තමයි කිව්වේ. ඔන්න වීරකෝන් ඔයවත් මම හරි මාතරෙන් එකතු කරගන්නවා. ඒත් එක්කම නීරම් මහරෙන් චාරුණී කතා කරා මේ වෙලාවේ නම් යාළුවෙක්ගේ ගෙදර ගිහින් තමයි ඉන්නවා කියලා කිව්වේ. ඉතින් යාළුවා රමණිවත් එකතු කරගෙන ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කිව්වේ. ඔන්න මම ඊළඟට සින්දුව ක්ලාස් එක කළා. තන එක සින්දුවක් නෙවෙයි, සින්දු ගොඩක් තියෙනවා රමණි. හරිද? රමණි නෙවෙයි, චාරුණී. හරි, ඒත් එක්කම පොල්හැනින් මට මර්මින් කතා කරා වයිෆ් මොනිකා වගේම දුවල තුන්දෙනා අක්කා චන්ද්‍රාණී මේ කටේවත් ඔක්කොම එකතු කරගෙන ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කිව්වේ. එහෙමනම් ඉතින් මේ කට්ටිය හැමෝමත් එකතු කරගෙන ලස්සන සින්දුවෙන් යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉහලෙන් සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න අද ගියාට හෙටත් උදේ 10 වෙද්දී සෝබර අඟහරුවාදා දවස අරගෙන මම එනවා. එහෙමනම් ඉතින් දෙකටම ඔය විදිහට 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ හගෙන ඉන්න වෙලාවත් මතක් කරන්නම් 11 විනාඩි 52 දැන් වෙලාව. මම මනිෂා, ගිහලෙන් නෝ.

0: සුබ දහවලක් වෙලාව දවල් 12යි විනාඩි 1යි දැන්.
1: ජීවිතයේ සිහින සතා කරන වාසනාව වෙලාව මතක් කරේ.
2: ඔබත් දෙනවා රටත් දෙනවා ජාතියක් සම්පත පහළ විධානයේ බිඳ දෙන ඔබත් කෝටිපතියෙකු වන්.

0: රේඩියෝ කම්මැලි හිතුනොත් ඇයි මම මේ වැඩේ කරලා පටවගත්ත කියලා කල්පනා කරන්න. එතකොට අවශ්‍ය ශක්තිය අනිවාර්යයෙන්ම ඔයාට ලැබෙයි. සිහි නැතිනම් චෛත්‍ය හදවසකට පරකෙන්නේ ඉන්නම් වේ. සුබ දවසක්.
1: සුබ දවසක්.
2: අලුත් වෙලා.
1: පහසු වෙලා. පැඩි පැඩි වෙලා. අංක 1යි ලග්න 1යි.
2: 100ක්ම ඔබයකේ.
1: අංක 2ක් ගැලපුණාම
2: රුපියල් 1000ක්ම අතේ.
1: අංක 2යි ලග්න 1යි
2: 2500ක් අතේ. අංක 3ට
1: 50000.
2: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
1: අංක 3යි ලග්න 1යි 105ක ඉලෙක්ට්‍රික් බයික් එකද.
2: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික විතරයි මණ්ඩලය.

සුබ දහවලක් වේවා හිතවතුනි, වෙලාව දවල් 12යි විනාඩි 12යි. ඉතින් සුබම සුබ දහවලක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද ජූනි මාසයේ 8 වෙනිදා ලස්සනම ලස්සන සඳුදා දවසක් තමයි අපි මේ විදිහට ලන්ච් බ්‍රේක් එක පටන් ගන්න සූදානම් වෙන්නේ. ඉතින් මතක් කරනවා, ඔයාට පුළුවන් අපි වහන්න රේඩියෝ එක ටියුන් කරන්න FM 91.1 93.3 දවස පුරාවට සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න පුළුවන්. දවල් 2 වෙනකන් මාව අහන්න පුළුවන්, ලන්ච් බ්‍රේක් අහන්න පුළුවන් කියලා මතක් කරනවා. එතකොට ඔයාට තව ඉඩක් තියෙනවා අපි වහන්න. ලෝකෙ කොහෙන්ද දැන් අපිව ආගෙන ඉන්නවා? ලංකාවෙන් පිටින් අපේ ලාංකිකයෝ බොහෝ දෙනෙක් අපි වහන් ඉන්නවා. ඉතින් අපි රටවල් වලින් මතක් කරනවන, දකුණු කොරියාවෙන් පටන් ගත්තාම නව ශ්‍රීලන්තේ, ඕස්ට්‍රේලියාව, ඊට පස්සේ කැනඩාව, ඊට පස්සේ මතක් කරන්න ඕනේ ඩුබායි, ඊට පස්සේ දෝහා, කටාර්, ඊට පස්සේ කුවේට්, මේ හැමතැන් වලින් අපි වහගෙන ඉන්නවා. දකුණු කොරියාවේ වගේම මාලදිවින මතක් කරන්නත් ඕනේ, සෑහෙන දෙනෙක් අපි වහගෙන ඉන්නවා. ඉතින් ඒ ඔක්කොම එකතු කරගන්නත් ඕනේ. ඔයාලට පුළුවන් ලෝකෙ කොහෙන්ද අපි වහන් වැඩ කරන තැන ඉඳන් ඔයාලට පොඩි හරි පාළුවක් මහන්සියක් කාන්සියක් දැනෙනවා නම් ඔයාලට පුළුවන් සුප්‍රීම් රේඩියෝ දවස පුරාවට අහනවාගේ පාළුව මහන්සිය කාන්සිය කොහෙන් ගියාද කියලා දන්නේ නැතිවි. එහෙනම් ඉතින් අපි වැඩේ පටන් ගන්නයි සුදනම් වෙන්නේ. එන්න කියලා මතක් කරනවා මේ පැත්තට අපි TikTok live එක පටන් අරගෙන තිනවා. TikTok live එකට ආවොත් ඔයාලට හැකියාව තියෙනවා මාව අහනවා වගේ මාව බලා ගන්නත් ඔයාලට හැකියාව තියෙනවා කියලා මතක් කරනවා. එතක මතක් කරනවා අපි බලාගෙන ඉන්න කට්ටියට කියන්නේ මේ අවස්ථාවේදී අපි ෆලෝ කරලා නැත්නම් ඉක්මනට අපි ෆලෝ කරන්න යන්න. අපේ YouTube නාලිකාවක් තියෙනවා, අපේ YouTube channel එකට ගිහින් අනිවාර්යෙන් අපිව subscribe කරලා bell icon එක click කරලා තියාගන්න කියලා ඔයාලට මතක් කරනවා. එතක මතක් කරන්න ඕනේ අපේ Facebook pages දෙකක් තියෙනවා, අනිවාර්යෙන් අපි ෆලෝ කරලා like කරලා තියාගන්න. ඒත් එක මතක් කරන දෙයක් තියෙනවා, ඒ තමයි අපේ Insta page එකක් තියෙනවා, අනිවාර්යෙන්ම ෆලෝ කරලා තියාගන්න. එහෙනම් අපි වැඩි කතා නැතුව ලස්සනම ලස්සන සඳුද දවස, සඳුද කියලා කියන්නේ මන්ඩේ කියලා කියන්නේ අපි හරි උද්‍යෝගමත්ව මේ සතිය පටන් ගන්න දවස, හරි හැපනින් සින්දු ටිකක් අපේ ගයංගයි අපිට දීලා තියෙනවා. අද කතා කරන්න තියෙනවා, අද මම හොයාගෙන ආවා දියුණු වීමේ රහස්. අර 120 බස් එකට ගොඩක් කාලවලට අපි දකිනවා මේ දියුණු වීමේ රහස් කියලා මේ print කරපු පොත් එහෙම අරන් කට්ටිනවා. ඒ වගේ නෙමෙයි මම අද කියන්නේ ලස්සන ආටිකල් එක තිබ්බ ඔයාලගේ ජීවිතය දියුණු කරගන්න පොඩි පොයින්ට්ස් කීපයක් කියන්න තමයි අද මම සූදානම් වෙන්නේ. බලන්න ඔයාගේ ජීවිතෙත් ඔයා මේ දේවල් කරනවද කියලා. වැඩි කතා වුණා වෙලාව දවල් 12 විනාඩි 14ක් තුනක් අපි යනවා බයිල් එකක් ගන්න. මේක නිකම් බයිල් එකක් නෙමෙයි, මේක කෙලින්ම කුරුම්බ බයිලා මෙඩ්ලි.

0: අවසාන ප්‍රශ්නය. වසර තුනක් ඉස්සරහ දෙන්නේ ක්‍රාමිනු. වගකීමක් දෙන පොලිසිය කැටේට ඒගොල්ලෝ වැදගත් කරනකොට.
1: මම කරන්නේ වැඩි වෙනක. මොකද එහෙත් නම් පිටපස්සෙන් ආවද මම බලියක් බලාගන්න වෙන්නේ
2: නැහැ. මේ වගේ උපදෙස් ගන්න නම් හවස හතරට එම්ට ග්‍රවුන්ඩ් රෝනිය.
3: එච්චර මොනද බේරියවද?
1: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි. ඔක අම්මගේ මෝණ ගන්න පේස්ට් එක.

0: fucking name.
1: වෙලාව දවල් 12:24 හිතවතුනේ. දැන් අද අපිට කතා කරන්න මාතෘකාවකුත් තියෙනවා. අර ජීවිතය දියුණු කරගන්න පුළුවන් විදි කිහිපයක් ගැන මම අද ඔයාලට ආවරණය කරන්න තමයි යන්නේ, නිර්වාරණය කරන්න තමයි යන්නේ. ඒක හොඳින් මතක තබා ගත යුතුයි. අර Facebook එකේ හොමතකයෝ, මොකද මේ සමහර දේවල් ඇත්තටම අපේ ජීවිතේ හොමතකයෝ තමයි. හොඳින් මතක තබා ගත යුතුයි. වෙලා තියෙන අපිට අර හොඳින් මතක තබා ගත යුතු දේවල් ටික කාලයක් ඇද්දී හොඳින් අමතක වෙනවා. ඉතින් ඒ වුණාට අමතක කරන්න එපා සමහර දේවල් ජීවිතේ. ඉතින් ඒකත් නෙමෙයි වැඩේ. දැන් මේ අපේ පොඩ්ඩ වෙනුවෙන් අපි හැමදාම ලස්සන කාලයක් එනකොටනේ ලස්සන දේවල් අපි ඕගනයිස් කරනවා, අපි සංවිධානය කරනවා අපේ විශේෂයෙන් අපේ පොඩ්ඩ වෙනුවෙන්. ඉතින් දැන් මේ උදාවුනේ අපි හැමෝම දන්නවනේ මේ පොසොන් මාසෙනේ උදාවුනේ. ඉතින් පොසොන් මාසේ නිමිත්තෙන් පොසොන් පෝය ගැන චිත්‍ර අඳින අපේ පොඩිත්තු වෙනුවෙන් ඔන්න අපි ලෑස්ති කරලා තියෙන හරිම ලස්සන වැඩ. මේ වැඩේට සම්බන්ධ වෙන්න පුළුවන් වයස අවුරුදු 12ට අඩු අපේ පොඩිත්තන්ට තමයි. ඉතින් පුංචි අපි පොසොන් සමරන්නේ මෙන්න මෙහෙමයි, පුංචි අපි පොසොන් සමරන්නේ මෙහෙමයි කියන මාතෘකාව යටතේ ඒ මාතෘකාවම වෙන්න ඕනේ නැහැ. ඔයා දැකපු ඔයා පොසොන් පොහොය සමරපු විදිය, පොසොන් පොහොය ගැන ඔයාට හිතෙන දේවල්, පොසොන් පොහොය නිමිත්තෙන් අපි කරන දේවල් ගැන, පොසොන් පොහොය කිව්වාම ඔයාට මතක් වෙන දේවල් ගැන ලස්සන චිත්‍රයක් ඇඳලා අම්මට හරි තාත්තට හරි කියලා. දැන් අපේ ලොක්කෝ ඒවහන් ඉන්න ඕනේ නේ වැඩිහිටියෝ, ඔයාගේ පොඩ්ඩට මේ චිත්‍රය අඳින්න දීලා ලස්සන ෆොටෝ එකක් අරගෙන අපිට එවන්න 0718 893 893 0718 893 893 කියන අපේ WhatsApp නම්බර එකට පැහැදිලි ඡායාරූපයක් අරගෙන මතකතුව පොඩ්ඩගේ නම ගම විස්තරත් එක්ක අපිට එවන්න. මතක තියාගන්න අනගේ අවස්ථාවක් ලැබෙනවා ඔයාට නෙමෙයි ඔයාගේ පොඩ්ඩට. අපි තෝරගත ජයග්‍රාහී චිත්‍රවලට චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ උදෑසන 6 ඉඳන් 7 වෙනකම් විකාශය වෙන පොඩ්ඩගේ උදෑසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබලා දෙනවා. ඉතින් ලස්සන චිත්‍රයක් ඇඳලා ලස්සනට පාට කරලා පැහැදිලි පින්තූරයක් අරගෙන 0718 893 893 කියන අපේ WhatsApp නම්බර එකට WhatsApp කරන්න ඔයාගේ නම ගම විස්තර එක්ක. මතක තියාගන්න ජයග්‍රාහී චිත්‍රහිමි අපේ පොඩිත්තන්ට අපේ අවස්ථාවක් දෙනවා පොඩ්ඩගේ උදෑසන වැඩසටහනේ ඉදිරිපත් කිරීමක් කරන්න. අපිත් එක්ක වැඩසටහන ඉදිරිපත් කරන්න ඔයාට අවස්ථාවක් ලැබෙනවා අපේ පොඩ්ඩන්ට. එහෙනම් ඉතින් වයස අවුරුදු 12ට අඩු හැමෝටම මේකට සහභාගි වෙන්න පුළුවන් කියලා මතක් කරනවා. වෙලාව දවල් 12:27 හිතවතුනි සිත ආදරය සොයා යනවා. හිතවතුනි මොනව කරන්නද? වෙලාව දවල් 12:27 කියලා කිව්වනේ. එහෙනම් දිගට මාගෙන ඉන්න. දවල් 2 වෙනකන් මං ඉන්නේ ඔයාගේ සිතත් ආදරය සොයාගෙන යනවනම් මේ සින්දු අහන්න.

0: සුප්‍රීම රේඩියෝ සසපත්‍රි අත්වශ්‍ය බණ්ඩ දෙවිනේ අදමුණුලට කතෙහිගේ නවතම සුපීම ප්‍රචාරය පසුගිය කිසුක ශාකා පාතලේ අතුගිරිය කඩුවල ගනේ මුල්ල නාරම් සාදම්පුර
1: කාලේ මලතනාවෙන් වසෙන් කියත් සමහර මට

ඔන්න සුපන් රේඩියෝ පොඩ්ඩැංග උදෑසන අහන පොඩ්ඩන්ට විශේෂ පණවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩැංග උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයක්. පුංචි ඔයාලා දන්නවනේ මේ උදා වුණේ පින්බර පොසොන් මාසේ. ඉතින් මේ පින්බර පොසොන් කාලෙදි පුංචි ඔයාලා දකින බව, පොසොන් උත්සවයේ සමරන විදිහ, ලස්සනම ලස්සන චිත්‍රයකට නැගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0718-893-893 WhatsApp කරන්න. මතක තියාගන්න, තෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දර්ශන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.

පෙලව දවල් 12 විනාඩි 34 හිතවතුනි අපි ලයිව් එකේ තමයි ඉන්නේ. අපි TikTok ලයිව් එක පටන් අරගෙන තියෙනවා. ඉතින් වෙන්දට දැන් මෙහෙමනේ, දැන් අපි ජීවිතේ හැමදාම එකම තැනින් ඉන්නේ නෑනේ. දැන් එහෙම තමයි. දැන් සමහර වෙලාවට සමහර කට්ටිය ඊයේ අපේ ලයිව් එකට ආපු එක්කෙනා අද වෙනතනක ඉන්න පුළුවන්. දැන් අද අපිත් එක්ක එහෙම ඉන්න දැන් ගිය සතියේ පිළියන්දල ඉඳපු කට්ටිය අද කැකිරාවෙන් දැන් අපිත් එක්ක සම්බන්ධ වෙනවා. ඉතින් අපිට තියෙන සතුට මොකද්ද කියලා දන්නවද? කැකිරාවේ නෙමෙයි නේ, ඩුබයි, කටාර්, කුවේට්, ඕමාන්, ජෝර්දාන් ඔය කොහේ ගියත් අහන්න සුප්‍රීම් රේඩියෝ නම් අපි ඒ ගැන හරිම සතුටුයි. ඉතින් අපි ඒගොල්ලොන්ගේ බොහොම ආදරයෙන් මතක් කරනවා. අපි අපිත් එක්ක එකතු වෙලා ඉන්න අපේ සෑහෙන්න ෆෑන් කෙනෙක්. ඉතින් යා විශේෂයෙන් මතක් කරන්න ඕනේ අපිත් එක්ක ඉන්න මේ පිළියන්දල පැත්තේ ඉතින් නම්ම කිව්වා.

තැන්කව බොහොම තැන්කව දැ මේ මතැන් අද දවස මාතෘකාව කතා කරන්න තෝන්නේ. ඔයාගේ ජීවිතේ අරවාට තියෙන ටාගට්ස් ඔයාගේ ජීවිතේ දියුණු වෙන්න ඕන නම් ඔයා මොනවද කරන්න ඕන කියලා අපි නිතර මේක ගැන අහලා තියෙනවනේ. මට හම්බුන ලස්සනම ලස්සන ආටිකල් එකක්. ඒකේ තිබ්බ ලස්සනම ලස්සන අදහස් කීපයක්. මං ඒක කාණ්ඩ තුනකට විතර කරලා ඔයාලට කියන්නම්. මේ මේකේ තියෙන සමහරව මටත් කරගන්න බෑ. ඒ වුණාට මමත් උත්සාහ කරනවා කරන්න. ඔයාට පුළුවන් නම් ඔයා මේ දේවල් කරන්න උත්සාහ කරලා බලන්න. දිනු වෙන්න ක්‍රම කීපයක් හරිද? පුරුදු කීපයක්. අඩුම තරම දවසට විනාඩි 10ක් 15ක්වත් ඔයා ඔයා ගැන හිතන්න. මම මේ කියන්නේ ඔයා ලස්සන වෙන විදිය ගැනවත් ඒ දේවල් ගැන නෙමෙයි. ඔයා අද දවසේ ඔයාගේ ජීවිතේට මොනවද ඉකුතු කරගත්තේ? ඔයා ඔයාගේ ජීවිතේ දිනු වෙනින් අද දවසේ මොනවද කරේ? නේ අඩුම තරමේ හවසට හරි ඔෆිස් ඉවරලා බස් එකේ ගෙදර යන ගමන් හරි ස්ටාෆ් ට්‍රාන්ස්පෝර්ට් එකේ ගෙදර යන ගමන් හරි කෝච්චිය හරි ප්ලේන් එකේ හරි ගමන් නැහැ ගෙදර යන ගමන් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න අද දවසේදී ඔයාගේ ජීවිතේ ඔයාගේ දිනු වෙනවා මොන මොන වගේ දේවල්ද කරගත්ත කියලා. මොනවාත්ම කරගත්ත නැත්නම් ඒත් ගමන් නැහැ. ඒකත් හොඳින් මෙනෙහි කරගන්න. දෙවෙනි කාරණාව තමයි මේ දවසක්වත් නාස්ති වෙන්න දෙන්න එපා. අපි නිතරම අපි හරිම කැමැත්තෙන් කරන දේක් තමයි අපේ දවස් ඕනෑ තරම් නාස්ති කරලා දාන්න. හිතාතුනි ජූනි මාසෙ තෙලිඹිලා තියෙන්නේ. එතකොට අපිට තව මාස කීපයක් ඉතුරුලා තියෙන්නේ. හරියටම අවුරුද්ද මැද අපි ඉන්නේ. මේ අවුරුද්ද ඔයාගේ ජීවිතේ මොනවද කරගත්තේ කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. වැඩි කල්පනා කරන්න එපා. නිකන් ඔයා අර අපි කියන්නේ අපේ ඔයාගේ මාර්ගපත පණි. අපේ වචනේ කිව්වොත් ට්‍රැක් එක පොඩ්ඩක් පණි. ඒ නිසා හිමින් සීරුව පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. අපි ඔයාලට දෙනවා ලස්සනම ලස්සන සින්දුවක්. අපි ආයි කතා කරමු මේ පිළිබඳව. වෙලාව තමයි 10:00 විනාඩි 36 හිතවුතුනේ දවල් දෙක වෙනකන් මගේ මම ගත්තේ දෙකම අහගෙන FM 89.1 93.3 Supreme Radio.

0: රාජ සභාවට සැපත් වෙනවාද?
1: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු.
2: පස්වන් දහසකන සමාවසන රාජෝත්තම යනන් වහන්ස
1: අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ගෝෂා පවත්වන්නේ මන්ද? පවසව.
3: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් මිසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුපීම් රේඩියෝ නොදැම්මෝ?
1: ඈ

0: ඇහෙන අහන කතා තුළ රස කතා ඇහෙන තැන.
1: ලංකාවේ මෙතෙක් අපිට තියෙන විහාරාරාම සංකීර්ණ අතරින් විශාලතම සංකීර්ණය තමයි අභයගිරි කියලා අපි හඳුන්වන්නේ අටමස්ථාන අතරින්. අක්කර 500ක භූමි ප්‍රමාණයක් පුරා පැතිරිලා තියෙනවා. අඩි 400ක් විතර විශාල වුණු මේ අභයගිරිය දාගැබ ඉන්පසු සොලි ආක්‍රමණයට යටත් වෙනවා. මහා පැරකුම්බාවන් තමයි නැවත මේ චෛත්‍ය ප්‍රතිසංස්කරණ කටයුතු සිද්ධ කරන්නේ නිබු. වැලිමලුව සමග විශාලත්වය අක්කර 14ක් නිබු. ඔයා හිතන්න මම මේ කියන දේවල් කියන්නේ නම් සුරංගනා කතා නෙවෙයි. මෙයාගේ නිර්මාණයක් හදන්න. ඔයා හිතන්න කොච්චර කාලයක් යනවද කියලා
0: නේද? ඒ වගේ කතා අහන්න

0: වෙලාව දවල් 12:47 හිටවතුනේ. අපි ඊළඟ පැයට යන්න තමයි සූදානම් වෙන්නේ. අපේ හිරුනි පෙරේරා ඇවිල්ලා මට කියනවා මේ ඉතාලිය පැත්තට එන්නලු. ඉතාලිය පැත්තට දැම්ම ඇවිල්ලා බෑ. දවල් 2 වෙනකන් ලංකාවේ ඉඳලා තමයි කරන වැඩක්. ඊළඟට 2න් පස්සේ තමයි ඕන දෙයක්. මොකද මේ 2 වෙනකන් ලන්ච් බ්‍රේක් කරගෙන යන්න ඕනේ. මතක් කරනවා දකුණු කොරියාව පැත්තෙන් අපේ නිශාන්ත අයියත් අපිව සද්දෙට මහගෙන ඉන්නවා කියලා අපිට මැසේජ් එකක් දාලා තිනවා අපේ වෙබ්සයිට් එකෙන්. ඒත් එක මතක් කරන්න ඕනේ තව නිශාන්ත අයිය කෙනෙක් ඉන්නවා මාලදිවයින පැත්තේ. ඉතින් මාලදිවයින පැත්තේ කමල්, ඊට පස්සේ දේශාන්, ඊට පස්සේ කවුද මේ නුවන්. ඉතින් මේ හැමෝම ෂෙෆ්ලා සෙට් එකක් ඉදින්නේ. අපි රසට කැන්ව වෙන කෝකියෝ සෙට් එකක්ම අපි සද්දෙටම මාලදිවයින පැත්තේ දැන් අහගෙන ඉන්නවා. ඉතින් අපි හරි ආදරෙන් ඔයගොල්ලන් එකතු කරගන්න ලස්සනම ලස්සන සින්දුවකට. අද ඒගොල්ලෝ ඉල්ලලා තියෙනවා මේ ලස්සන බයිලා මෙඩ්ලිය දෙන්න පුළුවන්ද කියලා. අද පොඩ්ඩක් වැඩ අඩු දවසක් නිසා ලස්සන බයිලා මෙඩ්ලියක් අහගෙන ඉන්න පුළුවන් කියලා තියෙනවා. නීරෝ අපි එකතු කරගන්නවා ඉතාලියේ පැත්තෙන්. හන්සන කොමත් අපිත් එක්ක ඉන්නවා. එතකන් බලමු අපිත් එක්ක මේ වෙලාවේ අලුතින් ඇඩුලා ඉන්න කට්ටිය කවුද කියලා. චේතනා කල්හාරි අපි එකතු කරගන්නවා. චානිකා කුරුවිඩ ආරච්චිව අපි එකතු කරගන්නවා. පැට්‍රික් ඉන්නවා අපිත් එක්ක. චමිලා ප්‍රියදර්ශනී ඉන්නවා. ඊට පස්සේ තුෂාරිකා ඉන්නවා. ඉතින් මේ හැමෝම එකතු කරගෙන අපි යනවා ලස්සනම ලස්සන බයිලා මෙඩ්ලියක් අහන්න. රෝස මලකුයි, නෙළුම් මලකුයි,
1: නෙළුම්

0: Dream Radio.
1: කම්මැලි හිතුනොත් ඇයි මම මේ වැඩේ කරන්න පටන් ගත්තේ කියලා කල්පනා කරන්න. එතකොට අවශ්‍ය ශක්තිය අනිවාර්යයෙන්ම ඔයාට ලැබෙයි. සිහි නැතිම මැජික් කාහේ දවසකට පාර කියන්නේ NLP සුපර දවසක්.
2: සුපර දවසක්
1: අලුත් වෙලා
2: පහසු වෙලා
3: ඇඩි පැඩි වෙලා
2: අංක එකයි ලග්න එකයි
1: සියයක්ම ඔබ යතේ
2: අංක දෙකක් ගලපුනාම
1: රුපියල් 1000ක්ම අතේ
2: අංක දෙකයි ලග්න එකයි
1: 2500ක් අතේ අංක 3ට
2: 50000
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000
2: අංක 3යි ලග්න එකයි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
1: කැමති එකක් අප අතේ සුබ දවසක්
0: දවස සුබයි සිහි නැතිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
4: වෙලාව දවල් එකයි විනාඩි 9යි හිතවතුනි අපි අලුත් පැයකට තමයි ඇවිල්ලා තියෙන්නේ ලන්ච් බ්‍රේක් එක. ඉතින් ඔයාලට පුළුවන් තව පැයක් මාව අහගෙන ඉන්න ඔයාලට හැකියාව ලැබෙනවා. අහගෙන ඉන්න විතරක් නෙවෙයි TikTok live එකට આવුත් ඔයාට පුළුවන් මාව දැක බලා ගන්න. ඉතින් දුර්ලභ ගණේ අවස්ථාවක් හිතවතුනි ලැබෙන්න ඔයාලට සතියකට තුන් වතාවක් විතර තමයි TikTok live එකෙන් මාව බලන්න හම්බෙන්නේ. ඉතින් ඉක්මනට එන්න රේඩියෝ එකෙන් අහන කට්ටියත් කියනවා TikTok කියන එක දැන් සෑම දුරකථනයකම තියෙන අර මේ ඩිෆෝල්ට් එක වගේ. ඒ කියන්නේ ඒ තරමන TikTok මේ ඉන්න අපේ අංකල් ආන්ටිලා නේ නැන්දලා මාමලා බාප්පලා මහප්පලා හැමෝම TikTok කියන එකෙන් TikTok පැත්තරකින් සර්ච් කරන්න Supreme Radio කියලා. ඒ විතරක් නෙමෙයි මම කියන්නේ මේ අපේ social media platforms වලට ඔයා ගිහින් බලන්න. අපේ Facebook පිටු දෙකක් තියෙනවා. ඒක වෙන්න පුළුවන් Insta page එකක් තියෙනවා. ඒක වෙන්න පුළුවන් TikTok channel එක වෙන්න පුළුවන් YouTube channel එක වෙන්න පුළුවන්. මේ ඕන එකට ගිහින් බලන්න. ඔයාට ඔයාගේ ජීවිතයට ගන්න මොනම මොහොතයක් අපි upload කරලා තියෙනවා. ඒ නිසා දැන් නැති අයට දැනගන්න, follow කරන්න, share කරන්න කියලා ඔයාලට බොහොම ආදරෙන් මතක් කරනවා. ඉතින් අද මේ ඔයාලට මතක් කර කර ඉන්නේ අපි. අද අපි කතා කර කර හිටියේ මේ ජීවිතේ අපිට දිනු වෙන්න ඕන නම් කරන්න ඕන පුරුදු කීපයක්. දිනු වෙන්න කැමති නම් ඉක්මනට දිනු වෙන්න කැමති නම් මේ ටික හදාගෙන කියලා අඩුම තරමේ දිනකට විනාඩි 10ක් 15ක් වත් තමන් අද දවසේ තමන්ගේ ජීවිතේ දිනුව වෙනුවෙන් මොනවද කළේ කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. අද දවසේ මොනවද කළේ නැත්නම් මේ වෙනකම් මොනවද ඔයාගේ ජීවිතේ මේ අවුරුද්ද දැන් පටන් අරගෙන නේ මේ 6 වෙනි මාසෙත් පටන් අරගෙන තිනවා මේ මාසේ මේ අද දවස වෙනකන් ඔයා මොනවද ඔයාගේ ජීවිතේ මේ අවුරුද්ද එකතු කරගත්තේ ඉස්සරහට යන්න ඔයාගේ ජීවිතේ දියුණු කරගන්න මොන මොන වගේ දේවල්ද කරේ කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. දියුණු එක තමයි කිසිම දවසක් නාස්ති කරන්න එපා. මොනම දෙයක් කරන්න මොනවා හරි දෙයක් කරන්න දේ කරලා කම්ප්ලීට් කරන්න. දැන් සමහර වෙලාවට මටත් ඒක තියෙනවා. දෙයක් කරලා ඉවර කරනකන් හිතර නිදහසක් නැහැ, රැයට නිින්ද යන්නේ. ඒක හොඳයි ඇත්තටම. දෙයක් පටන් ගත්තට පස්සේ ඒ දේ හරියාකාරව ඉවර කරන්න. තුන්වෙනි දේ තමයි නැහැ කියන්න ඉගෙන ගන්න. බැහැ කියන්න ඉගෙන ගන්න. මම කියන්නේ අර හැම දෙයකටම නැහැ බැහැ කියන කෙනෙක් වෙන්න කියලා නෙවෙයි. හැම දෙයක්ම ඔයාට හරියන්නේ නැහැ. හැම දෙයක්ම ඔයාට බාර ගන්න බැහැ කියන එක කියන්න පුරුදු වෙන්න. අපි සමහර වෙලාවට අපේ ජීවිතේ ගොඩාක් පෞද්ගලිකව මම නම් මගේ ජීවිතේ සෑහෙන්න පිටිපස්සට බැලුවාම ගොඩාක් තැන්වල ස්ටක් වෙලා තියෙන, ගොඩාක් තැන්වල ප්‍රශ්න ඇති කරගෙන තියෙන, නැහැ බැහැ කියන්න කම්මැලි වෙච්ච නිසා. නිකන් අර අනේ නෑ කියන්න බෑ, හොඳ යාළුවෙක්නේ, හොඳ මේ යාළුවෙක්නේ, බෑ කියන්න බෑ. ඉතින් අර අපේ වචනේ කිව්වතර බොක්කේ ෆිට් යාළුවෙක්නේ, ඒ නිසා බෑ කියන්න බෑ, හරි නෑනේ. එහෙම හිතපු තැන්වල තමයි අපි සෑහෙන්න ජීවිතේ පාඩම් ඉගෙනගෙන දෙන්නේ. අනිත් එක තමයි කවදාවත් ජීවිතේ කිසිම කෙනෙක් එක්ක තමන්වත් තව කෙනෙක් එක්ක සංසන්දනය කරන්න එපා. හිතවතුනි ඒක සෑහෙන්න වැරද්දක්. මම දකිනවා දැන් අපේ TikTok live එකේ සෑහෙන පිරිසක් ඉන්නවා. මම දැකලා තියෙනවා අපේ අම්මලා තාත්තලානේ සමහර ලොකු වැඩිහිටියෝනේ පොඩි ළමයෙන්ව තව ළමයෙක් එක්ක සංසන්දනය කරනවා. අනේ ප්ලීස් එහෙම කරන්න එපා. ඒක සෑහෙන්න මේ හර්ට් වෙනවා. ඒක සෑහෙන්න දැනෙනවානේ, වේදනාවක් දැනෙනවා මේම කරනකොට. ඒ නිසා එහෙම කරන්න එපා. දැන් ඉතින් සීරියස් කතා පොඩ්ඩක් ඉවර කරලා අපි යනවා TikTok live එක පැත්තේ. නිමාෂා රත්නායක කුවේටුලින්නම් සෑහෙන්න වෙලාවක ඉඳන් අපි ලස්සන සින්දුවක් කිව්වනේ. එයාට ලස්සන සින්දුවක් දෙන්නලු. ඔෆිස් එකේ කට්ටියත් අහගෙන ඉන්නවලු. කවුන්ට්ස් කරන නිසා මේ වැඩිපුර දඟලන්න කරන්න බෑලු. ඒ නිසා හිමීට සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්නවා කියලා තමයි කිව්වේ. හිමීට කටාරවල ඉඳන් සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න කටාර්ද කුවේද්ද කොහේ හරි කමන්නේ. නිමාෂා රත්නායකතුළු කණ්ඩායමට අපි දෙනවා පැණි කුමුඩු ගෙඩියක්. හොඳයිනේ, පැණි කුමුඩු ගෙඩියක් දෙනවා. ප්‍රශ්නේ ඇතින් අපි දෙනවා පැණි කුමුඩු ගෙඩියක්. වෙලාව දවල් 1:12 දැන්.

0: මුලින්ම කරන්න ඕනේ සෞටික හෝදලා පෙර ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
1: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් 5ම උදේ 10ට
2: කාලය වන තලාවෙන් වසෙකේත් සමහර

0: වාහනය බිඳින ඔබත් කෝටි පිටියක වන්.
1: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
2: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගන්න පේස්ට් එක. මොකද අනේ ඔය මේස් එක පටල පේන්නත් හරියට දාගන්නකෝ.
3: Welcome show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන හිනා වෙලා ආසාවෙන් පටන් ගන්න පටන් ගන්න සතියේ දවස් පහේම උදේ හතට. Welcome show.
2: අනුග්‍රහය
4: මෙල්ඩෝල් හිස රතය උන සෙන් ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.

0: තත්වේ අත්තවශ්‍ය බාණ්ඩ නිවේලේ අඩුමිලට ගතහැගේ නවතම සුපිරිගන සල්ජානය අසාකර ක්‍රිය සුප ශාකා මාතලේ අතුරගිරිය කඩුවිල ගනේමුල්ල නාරම්ම සාදම්පුල
1: බලන්නකෝනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියවන්න පුළුවන්. හැබැයි ඉතින් ඒකට තැනක් නෑනේ.
2: ඇයියනේ සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් ගැටපැසල තියෙන්නේ.
3: අපිට බලපාන ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
0: හැඩකාර දඩකාර පොඩිත්තු මෙන්නමයි.
3: නෑ කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් ගැටපැසල අහන්න ඕනේ.
4: The Welcome Show.
0: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෙරතුර.
5: ලංකාවේ මෙතෙක් අපිට තියෙන විහාරාරාම සංකීර්ණ අතරින් විශාලතම සංකීර්ණය තමයි අභයගිරිය කියලා අපි හඳුන්වන්නේ අටමස්ථාන අතරින්. අක්කර 500ක භූමි ප්‍රමාණයක් පුරා පැතිරිලා තියෙනවා. අඩි 400ක් විතර විශාල වුණු මේ අභයගිරිය දාගැබ ඉන්පසුව සොළී ආක්‍රමණයට යටත් වෙනවා. මහා පැරකුම්බාවන් තමයි නැවත මේ චෛත්‍ය ප්‍රතිසංස්කරණ කටයුතු සිද්ධ කරන්නේ නිබු. වැලිමලුව සමග විශාලත්වය අක්කර 14ක් නිබු. ඔයා හිතන්න මම මේ කියන දේවල් කියන්නේ වම් සුරංගනා කතා නෙවෙයි. මේ වගේ නිර්මාණයක් හදන්න. ඔයා හිතන්න කොච්චර කාලයක් යනවද කියලා
0: නේද? ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට

වෙලාදවල් එකයි විනාඩි 33යි හිතවතුනි. අපි දෙවෙනි පායත් මැද භාගේ තමයි ඉන්නේ. අපි සැහෙන්න දෙව ටිකක් අද අපි කතා කළා. ඉතින් අද දැන් මේ වෙලාවේ හදන්නේ මේ අපි වහගෙන ඉන්න කීප දෙනෙක් ඉන්නෝ ඒ කට්ටිය විකුත් කරගන්න. අපි තරඳු තිසරව විකුත් කරගන්න බොහොම ආදරෙන් අපේ හන්සන විකුත් කරගන්න. හන්සන පෝරුවක් හදන ගමන්ලු ඉන්නේ. ඉතින් හන්සනට අපි සුබපතන. එතකම අංජුන ඉන්නව නවසීලන්ත පැත්තෙන්, නිෂා ඉන්නව අපි එතකම විකුත් කරගන්නවා, ලක්ෂ්මිනී ඉන්නව අපිත් එක්ක, නිමාෂ රත්නායක ඉන්නව අපිත් එක්ක. ඉතින් මේ විදිහට TikTok live එක පැත්තේ කට්ටිය ඉන්නකොට තව කීප දෙනෙක් ඉන්නව මතක් කරන්න. එතකම අපි යනවා අපේ අපිට රේඩියෝ එකෙන් අහලා අපිට කෝල් කර මැසේජ් කරපු කීප දෙනෙක් ඉන්නෝ ඒ කට්ටිය මතක් කරන්න ඕනේ. සිරුවාවිල පැත්තෙන් සමරසිංහ අපි වහගෙන ඉන්නවා කියලා දාලා තියෙනවා මැසේජ් එකක්. ඒත් එක්කම මඩපාත පැත්තෙන් ලක්ෂ්මන් අපි වහගෙන ඉන්නවා. ආයු බොහෝ වේවා. තමරා නිෂානි, චේතනා, ඊට පස්සේ තේජ, අවුර්, පුංචි පුතා භාග්‍ය, අවිෂ්ක සමග සිරුවාවිල කෙඩිකේ සමරසිංහවත් එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තියෙනවා අපිට. වයිට් අපි බොහොම ආදරෙන් එකතු කරගන්න. ඒත් එක්කම කියලා තියෙනවා සමරසිංහත් එකතු කරගන්න. ඊට පස්සේ දේශාන්ව එකතු කරගන්න කියලා. දේශාන් කියන නම හැමතැනම තියෙනවානේ. සැහෙන දේශාන්ල හැමතැනම ඉන්නවා. ඉතින් දේශාන් කියන හැටි ප්‍රසිද්ධ නමක්. ඉතින් දේශාන්වත් අපි බොහොම ආදරෙන් එකතු කරගන්නවා. ඒත් එක්කම අපිට මැසේජ් එකක් දාලා තියෙනවා කවුද මේ උඩුගම්පොළ පැත්තෙන්, නමක් නම් සඳහන් කළා නැහැ. කොමරියාවත් බොහොම ආදරෙන් එකතු කරගන්නවා. සද්දටම අපි වහගෙන ඉන්නවා කියලා තියෙනවා. ඊට පස්සේ අපි එකතු කරගන්නවා අපි මොනීෂා. මොනීෂව බොහොම ආදරෙන් එකතු කරගන්නවා. මොනීෂයි මොනාදියා

0: सुप्रीम रेडियो
1: महाराज उत्तम से राज सतावत सबत्वनु
2: पुरोहित वहाम राजद्रोहियाव रगिलेनु
3: පස්වන් දහසකන සමාවසන රාජෝත්තමයන් වහන්ස
2: අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ගෝෂා පවත්වන්නේ මන්ද පවසව
4: අනේ මහරජතුමනි මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ දහවල් දෙකට සුපි

0: අවසාන ප්‍රශ්නය. අශෝක හිතමා ඉස්සරහ දෙන්නේ කණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටේට ඒ වෙලාවේ යුතුකම මොකද්ද?
1: මන්නම් කරන්න වැඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සෙන් නෑට හොඳ බලයක් බලාගන්න වෙන්නේ නෑනේ.
2: මේ වගේ උපදෙස් ගන්න නම් හවස 4 එම්ට ටවුන්.

ඉංජිනේරුවෙ ක්‍රමයට මුදලට වඩා පොලිතේ මගේ වගකීමක්. නවර තාක්ෂණය අපේ රටේදී 100% පිරිසිදු බියක් වලින් හදන නිසායි මම මෙලව RV 500 විශ්වාසනීය උදේශක රණි.

වෙලාව දබල් එකයි විනාඩි 49යි හිතවතුනේ. ඒ කියන්නේ ලන්ච් බ්‍රේක් ක්ලෝස් කරන්න තමයි වෙලාව වෙලා තියෙන්නේ. සින්දු කැෆේ පටන් ගන්න තමයි තියෙන්නේ. එනවා ඉතින් අපි ගිහින් එන්න. අර කිව්වා වගේ වාගේ ජීවිතේ ඔය කියපු දේවල් ටික පොඩ්ඩක් මතක තියාගන්න පුළුවන් කමක් තියනවා නේද? ඉතින් ඒ දේවල් පිළිපදින්න. තව එක දෙයක් තියෙනවා කියන්න. යන්න කලින් සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනේ හැමෝම. කාලගුණ තත්ත්වය ඉතින් එන්නේ ඉතින් එක පාටම වහිනවා. එහෙම තමයි මිනිස්සු වගේ තමයි කාලගුණයත්. බොහොම සූදී අපිත් එක්ක මේ වෙලාවේ එකතු වෙලා ඉඳපු හැමෝටම TikTok live එක පැත්තෙන් ඒත් එක්ක මතක් කරනවා අපේ රේඩියෝ එකකින් අපි වහන් ඉඳලා අපිට මැසේජ් කරපු ලක්ෂ්මන්. ඊට පස්සේ දැන් මැසේජ් දාලා තියෙනවා සිංහ සමාජයේ කවුද රංජිත් චන්ද්‍රදාස අබේරත්න. ඊට පස්සේ තව කවුද පොඩ්ඩක් ඉන්න මිල්ටන් මොහන් ඉන්ද්‍රසිරි අමරසිංහ සමගින් ලක්ෂ්මන් මතක් කරන්න කියලා දාලා තිනු. ඉතින් ඒ හැමෝම බොහොම ආදරෙන් මතක් කරන ගම අපි නම් ගිහින් එන්න. අර කියන්නම් කිව්වේ කියන්නම්. ඔයාගේ ජීවිතෙත් පුළුවන් නම් අඩුවෙන් කතා කරලා වැඩියෙන් අහගෙන ඉන්න. එතකොට ඔයාගේ ජීවිතේ සාර්ථකත්වය වෙනදරවදා ඉක්මනට ළඟා කරගන්න පුළුවන් කියලා ඒ ආටිකල් එකේ තිබුණා. මාත් උත්සාහ කරනවාත් උත්සාහ කරලා බලන්න බලමු සාර්ථකත්වය ළඟ වෙනවද කියලා. අනිවාර්යෙන් ළඟ වෙනවා. සුදු මූණ දැක්ගන්න තමයි මම යන්න හදන්නේ. එහෙනම් ඕගොල්ලොත් ගිහින් සුදු මූණ දැක්ගන්න සින්දු කැෆේ යන්න. දවස පුරාවට සුපිරි රේඩියෝ අහගෙන ඉන්න. සුබ දවසක් හැදුවතුනි මං මැක්.

0: ඇතුළුත් ඇයි නාහලා වැඩේ කරලා පටවගත්ත කියලා කල්පනා කරන්න. එතකොට අවශ්‍ය ශක්තිය අනිවාර්යම ඔයාට ලැබෙයි. සිහි නොතැබෙන චෛත්‍යයෙහි දවසකට පාරකරන්නේ ඉන්දම් වේත් සුප දවසක්.
1: සුප දවසක්
2: අලුත් වෙලා
1: පහසු වෙලා පැඩි පැඩි වෙලා අංක එකයි ලග්න එකයි
2: සියයක්ම උපයකි.
1: අංක දෙකක් ගලපුනාම
2: රුපියල් 1000ක්ම ඇතේ.
1: අංක දෙකයි ලග්න එකයි
2: 2500ක් ඇතේ. අංක තුනට
1: 50000.
2: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
1: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
2: කැමති එකක් අප ඇතේ. සුබ දවසක්
1: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික විතරයි මණ්ඩලය.

0: ඒරික් මොනට බේරෙනවද?
1: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මෝණ ගාන පේස්ට් එක.

0: අවසාන ප්‍රශ්නය. ආචාර්ය හිතනවා ඉස්සරහ දෙන්නේ ක්‍රාර වෙනවා. වගකීමක් දෙන පුරවැසියෙක් හැටියට ඒගොල්ලෝ වැඩිදුක මොකද?
1: මනං කරන්නේ වැඩි වෙනක. මොකද එයාත් නම් පිටපස්සෙන් ආවද? මම බයක් බලාගන්න වෙන්නේ
2: නැහැ. ඒ වගේ උපදෙස් ගන්න නම් හවස හතරට එම්පෝ සවුන්ඩ් රේඩිය.
0: ලංකාවේ මෙතෙක් අපිට තියෙන විහාරාරම සංකීර්ණ අතරින් විශාලතම සංකීර්ණය තමයි අභයගිරි ඛරාපි හඳුන්වන්නේ අටම ස්ථාන අතරින්. අක්කර 500ක භූමි ප්‍රමාණයක් පුරා පැතිරිලා තියෙන අඩි 400ක් අතර විශාල වුණු මේ අභයගිරිය දාගැබ ඉන්පසු සොළී ආක්‍රමණයට යටත් වෙනවා. මහා පෙරකොඹාවන් තමයි නැවත මේ චෛත්‍ය ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරන්නේ නිබු. වැලිමනුව සමග විශාලත්වය අක්කර 14ක් නිබු. ඔයා හිතන මම මේ කියන දේවල් කියනවා සුරංගනා කතා නෑමි. මේ වගේ නිර්මාණයක් හදන්න. ඔයා හිතන කොච්චර කාලයක් යනවද කියලා.
2: ඒ වගේ කතා අහන්න සතියේ දවල්.

0: ගොඩන්න
1: ගොඩන්න ටිකට් ගන්න කට්ටිය ගොඩන්න බස් එක යන්න හදන මේ
2: මොලේ කරුණාකර ටිකට් එකක් දෙන්න ප්ලීස් මේ ගණන් සකන් කරන්න ඔය ගන්න ටිකට් එකක් පස්සේ නේද අයියා අපිට ටිකට් දෙක ට්‍රැවල්
3: විතරට උදෝනිය හරි හිටේ අනේ මලියෝ අපිට කාටවත් ගේට දෙන්නක
2: අයියා සෙන්දුර දානවා නම් ශුද්ධ කප්පේ කැලේ පිට දාන්න හරිද
3: හරි හරි මම කොහොම ආවත්

0: ඇතුළුත් ඇයින් අහලා වැඩේ කරලා පටවගත්ත කියලා කල්පනා කරන්න. එතකොට අවශ්‍ය ශක්තිය අනිවාර්යම ඔයාට ලැබෙයි. සිහි නොපෙනෙන චෛත්‍යයේ දවසකට පරිකරන්නේ ඉන්දුම් වේ සුපර දවසක්.
1: සුපර දවසක්
2: අලුත් වෙලා
1: පහසු වෙලා ඇඟි පැටි වෙලා අංක එකයි ලග්න එකයි
2: සියක්ම ඔබ යටි
1: අංක දෙකක් ගලපුනාම
2: රුපියල් 1000ක් අතේ
1: අංක දෙකයි ලග්න එකයි
2: 2500ක් අතේ අංක තුනට
1: 50000
2: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000
1: අංක තුනයි ලග්න එකයි ලක්ෂ 5ක ඉලෙක්ට්‍රික් බයික් එකද
2: කැමති එකක් අපාතේ සුබ දවසක්
3: දවස සපයි සිහින දිනයි සු

0: මුලින්ම කරන්න ඕනේ සෞතික හෝදල
1: ලංකාවේ මෙතෙක් අපිට තියෙන විහාරාරම සංකීර්ණ අතරින් විශාලතම සංකීර්ණය තමයි අභයගිරි ශිලාපේ හඳුන්වන්නේ අටම ස්ථාන අතරින්. අක්කර 500ක භූමි ප්‍රමාණයක් පුරා පැතිරිලා තියෙන අඩි 400ක් අතර විශාල වුණු මේ අභයගිරිය දාගැබ ඉන්පසු සොළී ආක්‍රමණයට යටත් වෙනවා. මහා පැරකොමුවාවන් තමයි නැවත මේ චෛත්‍ය ප්‍රතිසංස්කරණ කාර්යය සිදු කරන්නේ නිබු. වැලිමනුව සමග විශාලත්වය අක්කර 14ක් නිබු. ඔයා හිතන්න මම මේ කියන දේවල් කියනවා සුරංගනා කතා රාමි. මෙයාගේ නිර්මාණයක් හදන්න. ඔයා හිතන්න කොච්චර කාලයක් යනවද කියලා නේද?
2: මේ වගේ කතා අහන්න සතියේ දවල් සුපන් රේඩියෝ පොඩ්ඩක් දැසන අහන පොඩ්ඩන්ට විශේෂ ප්‍රමණයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයක්. පුංචි ඔයාලා දන්නවනේ මේ උදාවනේ පින්බර පොසොන් මාසේ. ඉතින් මේ පින්බර පොසොන් කාලේදී පුංචි ඔයාලා දකින බව, පොසොන් උත්සවය සමරන විදිහ, ලස්සන ලස්සන චිත්‍රය කරනගල අම්මට හර තාත්තට හර කියලා පැහැදිලි පින්තූරයක් කර 0718-893-893 වට්සප් කරන්න. මතක තියාගන්න තෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිටන්ට සුපර් රේඩියෝ පොඩ්ඩංගු දර්ශන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබුණා.

0: සහ ප්‍රශ්නය අශෝක හිතනවා ඉස්සරහ දෙන්නේ ක්‍රාර වෙනවා වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවේ විදක මොකක්ද
1: මන්නම් කරන්නේ අද විවාහක මොකද ඔයත් නම් පිටිපස්සෙන් ආවට මම බලයක් බලා ගන්න වෙන්නේ නැහැ
2: මේ වගේ උපදෙස් ගන්න නම් හවස හතරට එම්පට උනහාරිය
3: බලන්නකෝ අපේ ළමයට හර රස්සාව සිංහ කටවන්න කියලා කියනවා. හදවතින් එයාට පෙනුනේ
4: ඇයි? සුප්‍රීම් බ්‍රදර් පොඩ්ඩක් හදලා තියෙනවා.
5: අපිට බොපන් ඉගෙන ගන්න පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්.
2: හැඩකාර හැඩකාර පොඩි පුරුමයි.
5: කොහොමද? සතියේ දින පහ උදේ 6 ඉඳන් 7 වෙනකම් සුප්‍රීම්

Radio.

0: முரண்டும் தேவையாவது
1: අනේ පුතේ ඔය ටූත් පේස්ට් එක නෙවෙයි ඕක අම්මගේ මෝණේ ගන්න පේස්ට් එක
2: මොකද ඔබ ඔය පේස්ට් එක පිටරේ තේන්නත් හරියට දාගන්නකෝ
3: සඳහා ඉක්මන සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
4: අස

0: සුබ සන්ධ්‍යා වන්දන වේලාව සවස 4යි.
1: ජීවිතයේ සිහින සපේ කරන වාසනාව වේලාවට කරේ
2: ඔබ දිනවා රටක් දිනන ශක්තිය සම්බන්ධව දැනුවත් කෝටිපති කුමාර

සහය විනාඩිය කයි හිතම තුනින් සතියන්තය ඔබට කෙසේද? මා හිතනවා සුවෙන් සතුටින් සැපෙන් ගත කරන්න ඇති කියලා. මම නම් ඉතාම සුවෙන් ගත කරා. ලංකාවේ කොහොමද වෛරස් එකක් තියෙන්නේ? වෛරස් එක මා සතුයි. වෛරස් වුණත් වෙන පරිස්සම් වෙන්න. රයිට්. මම නම් හැදිලා තියෙන්නේ. අපි බෙහෙත් අරගෙන ඉන්නේ. ඔයගොල්ලෝත් පරිස්සම් වෙන්න. ඉතින් වැඩිපුර කතා කරන්න ටිකක් අපහසුතාවයෙන් ඉන්නේ. ඒ කොහොම වුණත් මම කතා කරනවා. කතා කරන එක මොකද ජොබ් එකේ නැත්නම් ඉතින් රස්සාවට එන්න තු ඉන්න ඕනේ. ඒ නිසා මම කොහොම හරි කතා කරනවා කියලා හිතාගත්තා. කතා කරන්නේ වැදගත් තැනක් ගැන, වැදගත් රටක් ගැන. ඒ තමයි අද දවසේ මගේ කතාව. ලෝක සිතීමේ මම යන ගමනේදී අද දවසේ මගේ නම තැන්පල වෙන්නේ මැද පෙරදිග තියෙන ලොකුම රට විදිහට හඳුන්වන සෞදි අරාබිය. අද දවසේ සෞදි අරාබිය ගැන ඔයා දන්න දේවල්, නොදන්න දේවල් හැමදේම මම කතා කරනවා මට පුළුවන් විදිහට. ඒ නිසා අහගෙන ඉන්න අවසහාය වෙනකම් අද දවසේ කතාව යනවා සෞදි අරාබිය ගැන. හරි. 0718893893 කියලා කියන්නේ මගේ WhatsApp නම්බර එක තියෙනවා සුපුරුදු විදිහට. ඒකට කැමති නම් WhatsApp එකට message එකක් දාන්න පුළුවන්. හැබැයි සිදු ඉල්ලන්න නම් එපා. සිදු දෙන දවසක් නෙමෙයි අද, තරහ වෙන්න එපා. හරිද? ඉතින් TikTok live එක මතක් කරන්න ඕනි. right. වෙන මෙහෙම TikTok live එක දිනවා. Supreme Radio TikTok fan page එක පැත්තට ගිහින් live එකට නේ radio බලන්න. ඒ අද්දකින් විඳ ගන්නවට අවස්ථාව තින්නේ අපේ TikTok live එක හරහා විතරමයි කියන එක මතක් කරන්න ඕනි. right. birthday wishes තියනවා නම්, anniversary wishes තියනවා නම් wish කරන්න පුළුවන් මේ පැත්තට එන්න කියලා මතක් කරනවා. මම නම් පටන් ගන්නවා. හන්තානේ මල්පාරේ මෙන්න මේ විදිහට.

0: ගන්න ටිකට් ගන්න කට්ටිය කොරෝන්න බස් එක යන්න හදන්නේ.
1: මලයි කොරෝනා ටිකට් ටිකක් ගන්න ප්ලීස්.
2: විතරේ ඔබට ෆයිට් එක අනේ කල්ලරෝ අපිට කාටරස් දෙයට දෙන්නකෝ
1: අයියෝ සෙන්ගම ගානවා නෝ චුට්ටක් කරලා තන ගන්න හරි

මෝ මොනාද අන්තිමට කිව්වේ තේරුනේ නැහැ. කැතයි නේ මයික් එක ඔන් කරනකොට ගුඩුස් යවන්න එපා. Take care, but we have been up here after the caravan so that I'm in Saudi Arabia again. I don't know if it's got over, right? Me hanako Saudi Arabia gana kiyana kota me rata kochchara lokuda kiyana nan lokaya bhumi pramanaya athin 12 wenna tanata inne Saudi, right? France wage ratawal kiyapak ekata ekathu karat harada ratawal kiyapak ekathu karat ekena iratadiya lokui me Saudi Arabia kiyanne habai viswasa karanna කැනඩා වගේම තමයි මේ රටේ ජනගහනය මිලියන 37ක් වගේ පොඩි ගණක් විතරයි ඉන්නේ. අරාබි ලෝකයේ ඉන්න 6 වෙනි තැනට. හරිද? අරාබි ලෝකෙත් ඉන්නේ 6 වෙනි තැනට. හැබැයි මිලියන 37ක් වගේ පොඩි ප්‍රමාණයක් තමයි ජීවත් වෙන්නේ. මේකේ තියෙන පුදුම සහගතම කතාව තමයි මිලියන 37ක ජනගහනයෙන් 82%ක්ම. ඒ කියන්නේ මිනිස්සු 10න් 8ක්ම ජීවත් වෙන රටේ තියෙන පටු රේඛා දෙකකට විතර කොටු වෙලා. අනේ මන් දන්නේ පිස්සුද කියලා මේ මිනිස්සු කොටු ගහගෙන වෙන් කරගෙන ඉන්නේ. අපි වගේ ඉන්න බෑ හැම තැනම. එකයි කවද තියන්නේ රතු මුහුදායිනේ. හරිද? බටහිර පැත්තෙන්. අනිත් එක කවද තියන්නේ රට මැදින් ගිහින් පර්සියානු බොක්ක පැත්තට වෙන්න. රටේ අනිත් හරිය ඒ කියන්නේ මේ මහා ලොකු භූමියෙන් 80%කට වැඩි ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම හිස්. කිසිම කෙනෙක් නැහැ. පාරක් නැහැ. ගෙයක් නැහැ. ඇයි සෞදි අරාබිය මිනිස්සු මේ වගේ අමුතු විදිහට පදිංචි වෙලා ඉන්නේ? මේක නිකම්ම නිකන් අහම්බයක් නම් වෙන්න බෑ. මං හොයලා බැලුවා. මට ප්‍රශ්න තියෙනවා. මං හෙව්වා. ඔයාලට ප්‍රශ්න නැද්ද? නැත්නම් නිකන් ඉන්න මං හොයලා මං ඒ ටික ඔයගොල්ලන්ට කියන නිසා අහගෙන ඉන්නවා. අඩු සරවේ. හරිද? සෞදි අරාබිය මිනිස්සු නැති වෙන්න ප්‍රධානම හේතුව තමයි රටමැද තියෙන මහා කාන්තාර ටික. විශේෂයෙන්ම රටේ දකුණු පැත්තේ තියෙනවා රබ්බල්කලි. මං කිව්වා හරිද නැන්නේ කවුරු හරි වැරදි මං ඒ શબ્ද උච්චාරණය වැරදි නම් කවුරු හරි මට මැසේජ් එකක් හරි දාන්න මං කිව්වා වැරදිද කියලා. මේ රබ්බල්කලි කියලා මහා කාන්තාරයක් තියෙනවා. මේකට ඉංග්‍රීසියෙන් කියන්නේ the empty quarter කියලා. හිස් ප්‍රදේශය කියලා. ඉංග්‍රීසි නම් ඉතින් අපිට නැතින් නේ සුද්දා. රයිට්. මේක නිකම්ම කාන්තාරයක් නෙවෙයි. ලෝකේ තියෙන ලොකුම තනි වැලි කාන්තාරය. ප්‍රංශයට වඩා ලොකු මේ කාන්තාරයේ සමහර වැලි කඳු මීටර 330කට වඩා උසයි කියලා කියනවා. හරිද? මේකේ දවල්ට රස්නය සෙල්සියස් අංශක 55කටත් වඩා ඉහළ යනවා. රෑට ඒකම ඍණ ගානකට බහිනවා. හිතන්න ක්ලයිමේට් එක ක්ලයිමේට් චේන්ජ් එක කොහොමද කියලා. කිසිම ගහක් කොළක් වතුර බිඳක් නැති මේක හරියට නිකන් වැලි වලින් හැදුණු සාගරයක් වගේ කියලා තමයි කියන්නේ. ගහක් කොළක් බිමක් නොමැති කාන්තාරයක්. තව කතා ගොඩක් තියෙනවා සෞදි ගැන. ඊට කලින් අපි යනවා TikTok live එකට. හිමිහිට කියමු ඔක්කොම එකපාර කියන්න ඕනේ නෑනේ. හරි, ඔකේ. මේ වෙලාවේ TikTok live එකේ ඉන්න කට්ටිය එකතු කරගන්නවා. අද දවසේ පළවෙනි comment එක දැම්මේ මට මතක විදිහට ශාෂ්. ශාෂ්ව ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඒ වගේම වෙරොනිකා ඇවිල්ලා ඉන්නවා South Africa වලින්. ටාලින් ඔයාව දිනාරාවත් එකතු කරගන්නවා. ශාරක ප්‍රනාන්ඩු ඩුබායි රාජ්‍යයේ සිට ඔයාව එකතු කරගන්නවා. අද දවසේ කතා කරන්නේ සෞදි ගැන. සෞදි වලින් ඉන්න කට්ටිය ඉන්නවා නම් හයි හයි හයි හයි කියලා message එකක් දාගෙන යන ලියොන් ටේමියන් ඔයාව. ඒ වගේම ගායනියා ඉන්නවා සුපුරුදු විදිහට. ශානක ඉන්නවා. ශානකගේ birthday එක 69 අනිද්දා තියෙන්නේ. අපේ මැදවච්චි ශානක නේද? සිනෙක්ෂේ සතීෂ් ඉඳු වර ගොඩක් ආදරෙන් මතක් කරන පූර්ණිමා යාගේ චුටි දමනි අපේ රොවිනවත් එක්ක ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. රෝන් සබර් ආදරේ වාව මීගමෙන් එකතු කරගන්නවා. රෂ් බෝයි ආවත් එකතු කරගෙන අපි යනවා සින්දු අහන්න. වැඩි වෙලා ගන්න බෑ, වෙලා ගොඩක් ගත්තා. Celebration time once again.

0: සරිලන ගණකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපද වන GI box ගානම් මිල්වා
1: බයික ලංකාවේ එක අපේම එක
2: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනු
3: පසුවන් දහසකන සමාවසන රාජෝත්තම යනන් වහන්ස
2: අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ගෝෂා පවත්වන්නේ මන්ද අවසව
4: අනේ මහරජතුමනි මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ දහවල් දෙකට සුපීම් රේඩියෝ නොදැම්මෝ
2: ඈ හැබෑවට
5: සුපදවස් පහේම දහවල් දෙකට
6: Welcome show.
7: ඇහෙන අහන කතා තුළ රස කතා ඇහෙන පැතුම.
8: කලාවැවේ ජලය තිසාවැවට රැගෙන යන්නේ යෝධයලින් සැතපුම් 54ක් දිගයි පළලින් අඩි 40ක් මේ ඇල පළල් වෙනවා. ඒ කාලය තුල ජයගංග කියලා සඳහන් කරලා තියෙනවා. අතීතයේදී ඔය ඇල ඉදිකරද්දී නෙපු මෙතනත් හරි ලස්සන කතා ගොඩක් තියෙනවා. එළුවගේ ගැහණු සතෙකු මේ තිසාවැවට යන මාර්ගයේ යවලා තිනවා. ඇය අඩි තියපු පාසටහන් මත තමයි මේ ජයගංගෙහිවත් යෝධයලේ ආනතිය නිර්මාණය කරලා තියෙන්නේ. ඒක නිසා හරි පරිස්සමට මේ සැතපුමට අඟලක් වෙනකන් සැතපුම් 17ක් යනකන් ඇලේ බැස්ම හදලා තියෙන්නේ. ඒ වගේම හා පුදුමාකාර විදිහේ වාර් ඉංජිනේරු මේ යෝධ ඇල තුළ යබාගෙන තියෙනවා
7: ඒ වගේ කතා අහන්න සතියේ

0: ද වෙලාබ හවස හතරයි විනාඩි 44යි.
1: ඔබේ අත්වශ බණ්ඩ දිවිනේ අඳුමුණේ කෙන දෙහිගේ නවතම සුපිරිම ප්‍රචාරය කසාකර ප්‍රින්ස් ප්‍රා ශක්කා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගැනේ මුල දානම්ම සාදම් තුළ කසාකර සමුහ ව්‍යාපාර හසමුද වන්න අමතන්න 01 2 804 ඉංජිනේරු කෘතියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේ රටේදී 100% පරිසිදු බිලට් වලින් හදන නිසායි මම මෙලව RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
2: මෙච්චර ඉක්මනට උදේ වෙනවද?
3: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක. මොකද උඹේ ওই මේස් එක පිටුනේ පේන් බත්ත හරියට දාගන්නකෝ.
2: හිනාගෙන අයසින්
3: පුතේ බොනස් නෑ.

ඉංජිනේරුවෙ කඩියට මුදලට වඩා ප්‍රමුඛ මගේ වගකීමක්. නවර තාක්ෂණය අපේම රටේදී 100% පිරිසිදු බියත් වලින් හදන නිසායි මම මෙලව RV 500 විශ්වාසයෙන් උදේශ කරන්නේ.

තුනි වෙලාව විනාඩි කීපයක් තියෙනවා නේද කතා කරන්න. විනාඩි 4ක් වගේ කාලයක් ගන්න පුළුවන්. එච්චර වැඩි රයිඩ් මන් ටිකක් ලයිව් එක පැත්තට එනවා. නිසන් සෝකුමාරි ක්වෙට් ඉඳලා බලාගෙන ඉන්නවා මාව දෙයනේ TikTok live එකේ. ආදරේ යාව ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. නිරෝෂාන අයියා ඔයාවත් එකතු කරගන්නවා. ශාරක සුබරුදු විදියට ඔයාව එකෝ රිසෝට් මැනිකේ කියලා දාපො මැනිකේ මම තුවාල සමාල් අනිවාර්යෙන් අනේ ගයනිය බලන්න ගයනිය මට තියෙන ප්‍රශ්න ලීෂත් ඇවිල්ලා ඉනවා. ලීෂවත් එකතු කරගන්නවා. ඒ වගේම ලියාන් රොක්ෂි රයිට් ඕකේ වාවත් එකතු කරගත්ත මහියම් බම්බල එකතු කරගත්ත නේද. අනේ වාගේ ලස්සනාද කියලා දාලා තියෙනවා කමෙන්ට් එකක්. Thank you. කඩි සරවි වැඩ කරද්දි කට පොඩ්ඩක් සරයි. Yes. කවුරු නිසින් කාට හරි කියන ලද්දක්ද කවුරුන් ගැන කියන ලද්දක්ද එය මා පිළිබඳ කියන ලද්ද කමෙන්ට් එකකින් ස්තුතියි. රයිට් ඕකේ. වගේම සමරසිංහ ඉන්නවා වට්ස්ඇප් එක පැත්තෙන්. යාළු ඔක්කොම එකතු කරගන්න කියනවා. ඊජියන්ර පුස්සලා බීෆ් ජනපදයේ සිට බොයෆ්‍රෙන්ඩ් ජනපදයේ සිට මට මෙසේජ් එකක් දාලා තිනවා. ලස්සන සින්දුවකට සින්දුවක් අහන්න ඕනි සින්දුවකට එකතු වෙන්න ඕනි කියලා. රයිට් ඕකේ. මා විසින් කියන ලද්දකි මහි විසින් කියන ලද්දකි රයිට් මහි බොහොම ස්තුතියි. අපි යනවා සෞදි අරාබිය පැත්තට. අවුරුදු දහස් ගාණක් තිස්සේ කාන්තාර ගැන අපි කතා කර කර හිටියේ. දැන් ඔය එක පාට දැන් රේඩියෝ එක දාපු කෙනෙක් නම් මොකක් ගැනද මේ කියන්නේ කියලා කල්පනා කරයි. සෞදි අරාබිය තියෙන කාන්තාර ගැන තමයි අපි කතා කර කර හිටියේ. හරිද? විශේෂයෙන්ම අවුරුදු දහස් ගාණක් තිස්සේ මේ කාන්තාර නිසා සෞදි සහ අනෙක් රටවල් විශේෂයෙන්ම ඕමානයේ යෙමනයේ අතර කිසිම සම්බන්ධතාවයක් තිබ්බේ නැහැ. අදට අපි Google Map එකට ගිහිල්ලා බැලුවොත් මේක තනිකරම හිස් තැනක්. හරිද? Google Map එකේ පොඩ්ඩක් නිකන් බලන්න. 2018 වෙනකම් ඕමානයට යන්න කලින් පාරක්වත් මේක හරහා තිබුණේ නැත. ඉතින් මේ වගේ අපායක් වගේ තැනක කොහොමද මිනිස්සු ජීවත් වෙන්නේ නිකන් හිතන්න පිස්සුද? පිස්සුද? එහෙනම් මිනිස්සු වතුර බොන්නේ කොහොමද? Right? ඒකත් අපිට තියෙන ප්‍රශ්නයක්. සෞදි අරාබිය කියන්නේ ලෝකෙ දින තවත් එක අමුතු වார்த்தාවක් තියෙන රටක්. හොඳට මතක තියාගන්න. ලෝකෙ දින ලොකුම රට හැබැයි කිසිම ස්ථිර ගංගාවක් නැති. විශ්වාස කරනවද? ඔව්. මුළු සෞදියේටම එකම එක ගංගාවක්වත් නැහැ. එතකොට අර වතුර බොන්නේ කොහොමද මිනිස්සු? මේකට උත්තරය තියෙන්නේ සෞදියේ බටහිර පැත්තේ. ඒ කියන්නේ රතු මුහුද අයිනේ තියෙන කඳු වැටිවල. හරිද? මේ කඳු වැටි දකුණට යන්න යන උසින් වැඩි වෙනවා. මීටර 2000කට වඩා උසයි මේවා. මේ කඳු නිසා රතු මුහුදෙන් එන තෙතමනේ වැස්සක් විදිහට මේ පැත්තට වැටෙනවා. ඒ වගේම කඳු උඩ තියෙන නිසා රස්න ටිකක් අඩුයි. හරිද? ඉතින් අවුරුදු දහස් ගානක් තිස්සේ මිනිස්සු පදිංචුනේ මේ බටහිර තීරුවේ විතරයි. ඒ කියන්නේ මක්කම, මදීනා, ජෙඩා වගේ ලොකු නගර ඔක්කොම හැදුනේ මේ පැත්ත තමයි. මේ තමයි අපේ අර පළවෙනි රේඛාව. මං කිව්වේ රේඛා දෙකක් ඇතුළේ තමයි මේ රටේ ජනගහනය විහිදලා තියෙන්නේ කියලා මුලින්ම පටන් ගන්නකොට. ඒමයි පළවෙනි රේඛාව. දෙවෙනි රේඛාව කියන්නේ දෙවෙනි පැයට යන්න වෙනවා. ඉතින් සහගෙන ඉන්න ඔහොමම. තව චුට්ටකින් අපි යනවා දෙවෙනි පැයට. බලවහව සහතරයි වෙනාඩි 56යි.

0: මොකද මායාවක් දාදරේ කියන් බලන්න අපි ඊළඟ පැයට ආවා. හවස පහයි දැන් වෙලාව.
1: ජීවිතයේ සිහින සපය කරන වාසනාවේ වෙලාව.

சுனவே துணை சுப்ரீம் ரேடி.

දැවෙලාව හවස පහයි වෙනඩි දෙකයිනේ. අහන්නකෝ, අපි ඩුබයි ගැන ඇද කතා කර කරන්න සෞ සෞදි අරාබිය ගැන. හරි, එච්චරදය සීරියස්වෙල බොරු නටන්න එපා, මෙතන වාටහෙම් වෙන්න බෑ. රයි, ඕකේ, අපි දැන් කතා කරා මේ විනාඩි හතරහ මාරකට කලින් මක්කම මදීනා ජෙඩාවගේ නගර බිහි වෙච්ච හැටි. හරිද? දැන් මේ නගර හැදෙන්න අපි හිතනවා ප්‍රධානම හේතුව ආගමික හේතුවම කියලා. ආගමික හේතුවට අමතරව ලොකු බෝංගෝලිය සහ වෙළඳ හේතුත් තිබිලා තියෙනවා. හොඳේ, ඉස්සර කාලේ හොඳට මතක් කරන්න, ඔයාට මතකයිද ඉස්සර කාලේ කිව්වහම මතක් වෙයිද? නෑ, හොයලා බලන්න. හරිද? වාෂ්ප එන්ජින් නැවෙන්න කලින් ඉන්දියාවේ ඉඳන් එන බඩු නැව් වලින් රතු මෝද හරහා ඊජිප්තුවට ගෙනියන්න අමාරු වුණා. ඒ කාලේ ගැන මම මේ කියන්නේ, ඔයයි මයි දෙන්නම නැහැ ඒ කාලේ. හරිද? මොකද රතු මෝද උඩ හරියේ ගල්තර වැඩි වගේම හුළඟ එන්න විරුද්ධ පැත්තටලු. ඉතින් ඒ කාලේ වෙලෙන් දොගලේ නැව් වලින් බඩුගෙන ජෙඩා වරායෙන් බාලා ඒගොල්ලන්ගේම මක්කම මදීනා හරහා ගොඩබිමින් ඊජිප්තුවට අරන් ගියේ ඒක. මේ නිසා තමයි මේ නගරේ ලෝකයේ ලොකුම වෙළඳ මධ්‍යස්ථානය බවට පත් උනේ. රට අනික් පැත්ත ගත්තාම, ඒ කියන්නේ පර්සියානු ගල්ෆ් පැත්ත ගත්තාම ඊට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්. මේ පැත්තේ කඳු මුකුත් නැහැ, තනි කරම තනි තලාව තියෙන. ඒ වගේම මේ හරියෙන් මේ කර්කට නිවර්තන යන නිසා මහා පුදුම රස්නයක් තියෙන මේ පැත්ත. හරිද? මේකේ තියෙන භයානකම දේ තමයි රස්නේ සහ තෙතමනේ එකට එකතු වෙන එක. ගල්ෆ් මුහුද ගොඩාක් නොගැඹුරු නිසා ඒකේ වතුර ඉක්මනින් රත් වෙනවා. හරිද? රත් වුණාම වාෂ්ප වෙනවා. වාෂ්ප වෙලා වාතය තෙතමනෙන් පිරෙනවා. හැබැයි කඳ නැති නිසා වැස්සක් විදිහට වැටෙන්නේ නැහැ. මේ තත්ත්වයට කියන්නේ wet bulb temperature කියලා. සයන්ස් පාඩමද? හරිද? රස්නේ සහ තෙතමනේ දෙකම වැඩි වුණාම අපේ ඇඟට ඩාඩි දාලා තියෙන්න බෑ. එහෙම වෙලාවට කොච්චර සෞඛ්‍ය සම්පන්න කෙනෙක් වුණත් පැය ගාණක්, يعني පැය කීපයක් ඇතුළත ජීවිතේ නැති වෙන්න පුළුවන්. 2005 ඉඳන් මේ වගේ මාරාන්තික තත්ත්වයන් නවතාවක් මේ ගල්ෆ් කලාපේ ඇති වෙලා තියෙනවා කියලා තමයි ආරංචි වෙන්නේ. ඉතින් මේ වගේ තැනක මිනිස්සු පදිංචි වෙන්නේ කොහොමද? නිකන් හිතලා බලන්නකෝ, මං කියන්නේ බොරුද කියලා. ඒ නිසා තව ටිකක් හිතන්න වෙලාව දෙන්න, අපි යනවා සින්දුව අහන්න. Okay, thank you Roshan Fernando. This is all about

0: හිසරදය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපතවේදනාව අපහසුදින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
1: උසස් තත්වේ අත්‍යවශ්‍ය බාණ්ඩ දිවේලේ අඩුම මිලට ගතහැකි නවතම සුපේවෙන සෙල්ජාලය කසාගල ක්‍රීම් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගනේමුල්ල නාරම්මල් සාගම්පුල.
2: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදර නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
3: මෙල්වා එක ලංකාවේ එක අපේම එක. The welcome show.
4: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
5: කලාවැවේ ජලය තිසාවැවට රැගෙන යන්නේ යෝධයලින්. සැතපුම් 54ක් දිගයි, පළලින් අඩි 40ක් මේ ඇල පළල් වෙනවා. ඒ කාලය තුල ජයගංග කියලා සඳහන් කරලා තියෙනවා අතීතේදී. ඔය ඇල ඉදිකරද්දී නෙපු මෙතනත් හරි ලස්සන කතා ගොඩක් තියෙනවා. එළුවගේ ගැහණු සතෙකු මේ තිසාවැවට යන මාර්ගයේ යවලා තිනවා. ඇය අඩි තියපු පාසටහන් මත තමයි මේ ජයගංගෙහිවත් යෝධයලේ ආනතිය නිර්මාණය කරලා තියෙන්නේ. ඒක නිසා හරි පරිස්සමට මේ සැතපුමට අඟලක් වෙනකන් සැතපුම් 17ක් යනකන් ඇලේ බැස්ම හදලා තියෙන්නේ. ඒ වගේම පුදුමාකාර විදිහේ වාර් ඉංජිනේරු මේ යෝධයල තුල යබාගෙන තියෙනවා.
6: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට

ලිංගක් සිනා සෙන්න්න ඕ කවද ඒ ගන්නේ මං කතා කරන්නට කවද ඒ කල කෑගැවේ කවද මටන් ඩිංගක් හිනාවෙන් නෝනි අප්පා රයි් හවස පහයි පිනාඩි විසි තුනයි බලාවා පියන සෞධ අරාබිය පැත්තට එදදසම්සේ තිස් දෙකේදී සෞධ අරාබියෙන් හැදෙද්දී අගනුවර විදියට තෝරගත්තේ රට මැද තිබුණු රියාත් කියෙන පොඩි ගම හොඳද ඒ කාලේ හිටිය මිනිස්සු විසිහත්දාහක් විතර පොටි ප්‍රමාණයක් මක්කම වගේම මදීනවලට වෙනත් ආගම්බල අයට යන්න බැරි නිසා තමයි රියාත් තෝරගත්තේ අගන් වගරයේ විදිහට හැනිද හැබැයි එදසමසය තිස්සටේදී මුළු ලෝකෙම වෙනස් වුණ සෞදයේ නැගෙනහිර පැත්තේ ගල්ස් කලාපේ තියෙන දමාම් කියන තැනින් ලෝකෙ ලොකුම තෙල් නිදිය හොයාගත්තට පස්ස එදසමසේ හැත්ත තුනේදී තෙල් මිල හතර ගුණයකින් වැඩි වුණහම සෞදයට සල්ලි ගලාගෙන කලාගෙන කලාගෙන ඉන්න ගත් හරිද ඒ සල්ලිවලින් යාල කාන්තාර මැද මහා යෝධ නගර හැදුවා රියාත් සහ දම් රියාදතකොට දමාම් කියන්නේ අද මිලියන ගණනක් ඉන්න මහා නගර ලෝකෙ වටෙන්ම මිනිස්සු රස්සාවල් හොයාගෙන එන්න හදපු නගර අද මේ වෙනකොට මිලියන ගානක් ගැන මිනිස්සු රස්සාවල් හොයාගෙන තැන් බවට පත්වෙලා තියෙනවා අද සෞදියේ ඉන්න ජනගහනය 36ක් බවට මතක විදිහට 36ක්ම පිටරටින් ආපු අය තමයි ඉන්නේ මේ තෙල් නිසා තමයි රට හරහා යන දෙවැනි රේඛාව නිර්මාණය වුණේ හරිද ඊට පස්සේ ජනගහනය වැඩි වෙද්දී කෑම ඕන වුණානේ හරිද සෞදිය ගොවිතැන් කරන්න පුළුවන් භූමි තියෙන්නේ 1.5% වගේ පොඩි ප්‍රමාණයක් විතරයි. ඉතින් ආණ්ඩුව තෙල් සල්ලි වලින් කරපු ලොකුම පිස්සුව තමයි භූගත ජලය පාවිච්චි කරලා කාන්තාර ගොවිතැන් කරන්න හදපු එක. මේවා අවුරුදු දහස් ගණන් තිස්සේ පොළොවට එකතු වුණ ආයෙත් පිරෙන්නේ නැති වතුර. ගොවියෝ මේ වතුර වලින් තිරිඟු වවාගෙන බවාගෙන ගියා. හැබැයි 2010 වෙද්දී උකුලට ඒක නම් මතක ඇති. විද්‍යාඥයෝ දැක්කා මේ වතුර වලින් 80%ක්ම ඉවර වෙලා කියලා. ඉතින් තව අවුරුදු කීපයකින් මේ ඔක්කොම ඉවර වෙනවා. ඊට පස්සේ ආණ්ඩුව ඉක්මනට ඒ ගොවිතැන් නතර කළා. ඒක තහනම් කරා. ගොවිතැන් කරන එක තහනම් කරා. දැන් මේ මිලියන ගාණක් මිනිස්සු වතුර බොන්නේ කොහොමද කියන ඊළඟ ප්‍රශ්නේ තියෙනවා. අපි ඒකටත් හොයමු උත්තරයක් හොයමු. අපිට අනුන්ගේ ප්‍රශ්න හරි අපේ කරගෙන අපි ඒවට උත්තර හොයන්න එපා. සෞදි හරි ප්‍රශ්නයක් හරි කමන අපි හොයමු රයිට් තාජුටක් කියලා අහගෙන ඉන්න කතා ඉවර කරන තව ප්‍රභාගයක් තියෙනවා අපි හැමනා යන්න හදන්නේ මේ පැය හින්දි සින්දුව අහන්න නිරෝෂන් අයියා මෙන්න සින්දුව තවලව හවස 5:25

0: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: මේ සමහර හඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහැනේ. ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද?
3: හැබැයි අමෘතා ස්ටෑන්ඩඩ්ස් වලට හදන නිසා හැම හඳුන්කුරුම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
4: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අමෘතා.
5: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
6: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
7: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
8: The Welcome Show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen padana gannatu padan ganna satiya dawas pahema ude hatata The Welcome Show.
9: අනුග්‍රහය
10: වාර්තා පිට වාර්තා තිබෙන කෝටි 8 NLB දනඩ තහනිය දුතරයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.
11: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI බොක්ස් බානම් මෙල්වා.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.

නැව් නැව් බයිති සයයි වෙලාව සද පොඩාඩු කරක් රයි හරි ඔකේ කට්ටියට බෝරිං වෙලා බෝරිං රයි එහෙමන්න බෑ මංගින තැන බෝරිං වෙන්න බෑ යන සෞදිය පැත්තට අපව තව කතා ඉවර කරන්න ඕනි සෞදි අරාබිය ගැන අද දවසේ මම කරලා සෞදි අරාබිය ඉවර කළා දාන්න රයිට් අපි මේ දැන් මොකද මම කී කැයිටි මම මතක නැහැ පොඩ්ඩක් ඉන්න රයිට් දැන් මේ මිලියන ගානක් ඉන්න මිනිස්සු වතුර බොන්නේ කොහොමද කියන එක සෞදි අරාබිය අපිට වෙලාවකට ප්‍රශ්නයක් තියෙනවානේ වඩන්න නැතුව ඉතින් මට නම් තිබ්බා මම මේ ප්‍රශ්නෙට විසඳුමක් හොයුවා ඒකට සෞදිය ලෝකයේ ලොකුම මුහුදු ජලය පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය පටන් ගත්තා ඒ කාලේ හරිද ගල්ෆ් මූදෙන් සහ රතු මූදෙන් තමයි වතුර ගන්න ඒවැය ලුණු අයින් කරලා කිලෝමීටර් 400ක් විතර දිග පයිප් වලින් රියාද් වගේ කාන්තාර මැද තියෙන නගරවලට වතුර යවනවා සෞදියේ අද සෞදියේ වතුර වලින් 50%ක්ම එන්නේ මේ ක්‍රමය යටතේ. හැබැයි මේකේ තියෙන ලොකුම අවුල තමයි මේ මුහුදු වතුර පිරිසිදු කරන්න මහ විශාල කරන්ට් එකක් ඕනේ. ඒ කරන්ට් එක හදන්න සෞදිය තමන්ගේ තෙල් සහ ගෑස් තමයි ලබා ගන්නෙ. හරිද? සෞදිය අද යාලා හදන තෙල් වලින් 25%ක්ම පාවිච්චි කරන්නේ රට ඇතුලේ වැඩවලට. විකුණන්න නෙමෙයි බිස්නස් එකට නෙමෙයි හොඳේ වතුර හදන්නයි මහ රස නිසා AC දාන්නයි. මේ ඇත්තටම කිව්වොත් මේ විදිහට ගියොත් එහෙම 2030 වෙද්දී සෞදි අරාබිය ඕගොල්ලෝ මතක තියාගන්න යාලට ඔයාලට තෙල් වලින් 50%ක්ම මේකට පුච්චන්න වෙනවා. එතකොට පිට රටට විකුණලා සල්ලි ගන්නේ කොහොමද? ඔයගොල්ලෝ දුප්පත්යි, අපි පොතත්යි, අපි ලංකාව පොතත් එනවා. ඔයගොල්ලන්ට වැඩි. හරිද? එතකොට මේ මදියට ලෝකේ දැන් තෙල් පාවිච්චි කරන එක අඩු කරනවා. හොඳේ. දැන් අපිත් ඉලෙක්ට්‍රික් වාහන පදින්න පටන් ගන්න තියෙනවානේ. තෙල් විකුණලා එන සල්ලි නැති වුණොත් සෞදි ආණ්ඩුවට මේ වතුර හදන මැෂින් දුවන්න බැරි වෙනවා. එතකොට අනේ දාට මේ කාන්තාරයේ

ඒසිය කාමර ඔක්කොම දවසක තෙල් ඉවරුණු දවසට නැත්තම් ලෝකෙට තෙල් එපාවුණු දවසට සම්පූර්ණයෙන්ම කඩා වැටෙන්න පුළුවන්. ඒ නිසා අද සෞදි අරාබිය සංචාරක කර්මාන්තය සෝලා පැනල් වගේ දේවල් වලට කර්මාන්තයේ සෝලා පැනල් වලට වගේ දේවල් වලට මාරු වෙන්න මේ තරම් දඟලන්නේ මට හිතෙන්නේ ඒ හින්දා වෙන්නේ නැති. කොහොම වුණත් ඉතින් අපි හිතාගෙන ඉඳලා අපි තමයි ගොඩාක් ආටිෆිෂල් ගේ බැලුවහම සෞදි අරාබිය ආටිෆිෂල් සැලෙන්න පා ශ්‍රී ලාංකික හිතවතුනි අපි අයින් වෙලා පයින් යමු. රයිට්. අවුරුදු 5 විනාඩි 30.

0: ගත්ත වෙලා හවස පහයි විනාඩි 44යි.
1: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළෙන් සැලචාලය කසාගල ග්‍රීන් සුෆා ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 011-2-864-012
2: මෙල්ඩෝල් හිස රතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
3: පෙරලිකාර සඳුදා
4: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරි.
3: සුවබර අඟහරුවාදා
5: ආසාත්මිකතාවයේ සමහරක් වෙලාවට පින්දන්නේ ගැස්ට්‍රයිටිස්.
3: හැඩකාර බදාදා
6: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්නේ නැහැ.
3: රසපිරි බ්‍රහස්පතින්දා
7: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරල
8: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන.
1: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් පහේම උදේ 10ට ලොව සුන්දරතම පාරාදීසේ
8: මන බැඳුණු ඇස නොගැටුණු තන් සොයා උතුම් යම් සත්‍යයක්.
1: Travel with Supreme
8: සතියේ දවස් පහේම
7: The Welcome Show අහන්න.

හරි සෞදි අරාබිය පැත්ත ගිහලා අපි යන්න හදන්නේ දැන් ගයනිව හම්බ වෙන්න ආශිකක හවස් වරුවක් සතිය දවස් පහේම ෆුල් ජොලි හොරා දෙකක් සූති ගයනිය ආශිකක ක්‍රෂ් එක ජුප්නා කියලා දාලා තියෙනවා ජුප්නා හායි ජුප්නා ඔයාවත් මතක් කරන ඒ වගේම කසුන් ඇවිල්ලා ඉන්න කොරියා වලින් ඔයාවත් එකතු කරගන්න නිරෝෂන් අයියා ඔයාව ආදරෙන් මතක් කරනවා වාග්යයි වගේම අපේ ශාරක හොඳින් ඉන්නවා කියලා මම දන්නවා මගේ නිහඬ ආදරවන්තයා සහ ආදරවන්තිය දෙන්නාම ගොඩක් ආදරෙන් එකතු කරගන්න ඒ වගේම රවිදු ඔයා ආවා රවිදු චන්දසේකර ඕස්ට්‍රේලියාවේ සිට ආවා නැවත ඔබ ගියා ඉන්නවා නේද රුවන් ලක්මල් අද වැඩ නිසා පොඩ්ඩක් බිසි වුණා රුවා බොහොම ස්තුතියි අන්තිම මොහොතේ හරි මම බලන්න ආවට thank you so much එහෙමනම් කාගේ හරි නමක් මිස් වුණා නම් සමාව වෙන මදුවත් එකතු කරගන්න ඒකනේ මං කිව්වේ ඉන්නවා කියලා රවිදු ඔයාව එකතු කරගත්තා එහෙමනම් ඉතින් අදට යන්නයි හදන්නේ අපි ආපහු හම්බ වෙනවා හෙට හවස 7:00ට අහගෙන ඉන්න දිගටම FM 89.1 89.3

0: බලාවහම සහයයි. මේ සුප්‍රීම් රේඩියෝ ජීවිතයේ සිහිනස දක්රන වාසනාවේ වෙලා මතක් කළේ
1: වාර්තාතික වාර්තා කබනි කෝටි 8 NLB තනට තහන නුතුරයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තහන නිධානයේ බිඳී දෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

சுனவேரி துண்ணு சுப்ரீம் ரேடியோ.

0: ප්‍රේම් රේඩියෝ ජීවිතේට සිහින තියනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ මහජන සම්පත ලොතරැයියේ 2,33,00,000 සුපිරි ත්‍යාගයේ දිනාගත් වාසනාවන්තය කැකිරාවෙන් ශාමලී මහත්මිය.
1: මගේ නම ශාමලී, මං ආවේ කැකිරාවෙන්ද නේද? මං කරන පුංචි ව්‍යාපාරයක් මම මුලින් පටන් ගත්තේ. ඒ ව්‍යාපාර කටයුතු කොහොමද දියුණු කරගන්න එක තමයි මගේ හිතේ තියෙන ලොකුම මෙව්වගම. පොඩි රෙදි ෂොප් එකක් තමයි කරන්න. ඒක ඉතින් ටිකක් දියුණු කරගෙන ඉස්සරහට ගමනක් යන තමයි මගේ බලාපොරොත්තුව. Tamante ලැබෙන්න ලොතරැය මිලදී ගන්න ඕනේ. ගත්තට පස්සේ ගොඩක් අය ඉතින් හිතනවා ඇදිලා කියන කේම නෙවෙයි, අපි මිලදී ගත්ත නිසායි අපට ඇදෙන්නේ. ඉතින් මං හිතන Tamante පුළුවන් ගානට යන්නේ තැනකින් ලොතරැය මිලදී ගත්තත් ඒක ජයග්‍රහණය Tamante තියෙනවා. මං දගින එක දෙයක් තමයි ලොතරැය මිලදී ගන්නකොට මං හිතන දෙයක් දිනුම් ඇදෙනවා කියලා මිලදී ගන්නවා. කවදාවත් දිනුම් නැහැ කියලා මිලදී ගන්න හොඳ නැහැ ලොතරැය. එතකොට Tamante හිතන්න ඇති විදිහට Tamante දිනුමක් ලැබෙනවා ඒක. ඇත්තටම ජාතික ලොතරැය මණ්ඩලෙ ගොඩක් මං ස්තුතිවන්ත වෙනවා. මොකද මේ වගේ පුංචි ව්‍යාපාර කරන තරුණ පරපුර මේ වගේ කෙනෙකුට ඇදිච්චාම ඉන්නේ ගොඩක් ප්‍රයෝජනයක් තියෙනවා. මොකද තරුණ කෙනෙක්ට මේ වගේ ලොතරැය ගැදමත් එයාගේ අනාගතය ජය ගන්න හැකියාව ගොඩාරියක් තියෙනවා. ඉතින් මං හිතනවා කවදා හරි හොඳ තැනකට යන්න අඩිතාලම ලැබුණා නම් මේ ලැබුණ ලොතරැයි මණ්ඩලය හරහා. ඉතින් මම ස්තුතිවන්ත වෙනවා ලොතරැයි මණ්ඩලයේ ලැබිච්ච ත්‍යාග පිළිබඳ ලොතරැයි මණ්ඩලයේ වන්දනාවට.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.

0: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: බලන්නකෝනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
3: ඇයියනේ සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ද දැසල තියන්නේ.
4: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
5: හැඩකාර දඟකාර පොඩිත් වෙනුවෙන්මයි.
4: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදැසන අහන්න ඕනේ.
2: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.
6: සුවඳ දැනි දැනි දැනෙනවා.
7: සොඳුරු අතීතයේ සෙවණැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන ට්‍රේන් නයිට්
8: අනුග්‍රහය
9: සුප්‍රීම් රේඩියෝ

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: මෙල්ඩෝල් හිසරදය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
2: වාර්තාපිට වාර්තා කබලි කෝටි 8 NLV දනවිතහන නොදුරයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙලවන ජාතියේ මහත්තන සම්පත දනවිතහනේ වෙන දීගෙන ඔබත් කෝටිපතියකු වන්
3: The Welcome Show ඇහෙන අහන කතා අතර රසකතා ඇහෙන පෑතුන
4: කලාවැවේ ජලය තිසාවැවට රැගෙන යන්නේ යෝධයලින් සැතපුම් 54ක් දිගයි පළලින් අඩි 40ක් මේ ඇල පළල් වෙනවා. ඒ කාලය තුල ජයගංග කියලා සඳහන් කරලා තියෙනවා අතීතයේදී. ඔය ඇල ඉදිකරද්දී නෙපු මෙතනත් හරි ලස්සන කතා ගොඩක් තියෙනවා. එළුවගේ ගැහණු සතෙකු මේ තිසාවැවට යන මාර්ගයේ යවලා තිනවා. ඇය අඩි තියපු පාසටහන් මත තමයි මේ ජයගංගෙහිවත් යෝධයලේ ආනතිය නිර්මාණය කරලා තියෙන්නේ. ඒක නිසා හරි පරිස්සමට මේ සැතපුමට අඟලක් වෙනකන් සැතපුම් 17ක් යනකන් ඇලේ බැස්ම හදලා තියෙනවා. ඒ වගේම හා පුදුමාකාර විදිහේ වාර් ඉංජිනේරු තාක්ෂණයක් මේ යෝධයල තුල යබාගෙන තියෙනවා.
3: ඒ වගේ කතා අහන්න සතිය දිනවල උදේ 7ට The Welcome Show 89.1 Supreme Radio Supreme Radio මේක සුපිරියක්.

0: ස්ප්‍රීම් රේඩියෝ නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ගණකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI බොක්ස් බානම් මෙල්වා.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: මහරජ උත්තරයා මහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
3: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
4: පස්වාන් දහසකන සමාවසර රාජෝත්තම යනන් වහන්ස.
3: අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ගෝෂා පවත්වන්නේ මන්ද? පවසව.
4: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නෑ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
3: ඈ හැබෑවට
5: සතිය දවස් පහේම දවල් දෙකට
6: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එක්කම රූටින් එක.
7: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
8: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැද්ද? හරියට දාගන්නකෝ.
9: Welcome show. කලබලෙන් කම්මැලි කම්මෙන් පටන් ගන්න උදෑසන hina vela aasare patanagannatu patanagannada sathiya dawas pahema udeyata.

Supreme Radio.

0: 89.3 Supreme Radio
1: අප මහා බෝධිසත්වයන් වහන්සේ මෝර රාජව ඉපිද සිටි සමයේ සතුරු උපද්‍රව වලින් මිදී තේජවන්තව සහ සුරක්ෂිතව වැජඹීමට උපකාරී වූ සියලු බාධක මර්ධනය කර ජයග්‍රහණය උදා කර දෙන උතුම් මෝර පිරිත මෙසේ ශ්‍රවණය කරමු.

නවයයි එක 89.3 සුප්‍රීම් රේඩියෝ.

වාර්තාතික වාර්තා තබමි කෝටි 8 NLB දනට තහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ආදරණීය අලුත් සතියක් මේ විදිහට ආරම්භ වෙලා තියෙන්නේ. දවසේ ගොඩක් වෙලාව අපි කතා කරලා මේ රාත්‍රියට ඇවිල්ලා තියෙන්නේ ආදරය ගැන ආදරෙන් කතා කරන්න. අදත් සුපුරුදු විදිහටම රාත්‍රිය 7 ඉඳලා රාත්‍රිය 10 වෙනකම් අපි ලැස්ති ඔයාගේ තනිකම මකන්න. ඒ වගේම ඔයාගේ හදවතේ තියෙන මේ ලස්සන ආදර කතාව මුළු ලෝකෙටම ඇහෙන්න කියන්න. මේ පැත්තට එකතු වෙන්න කියන කාරණාවත් එක්ක මතක් කරන්න ඕනේ, විශේෂයෙන්ම මේ රාසල මේ පොසොන් මාසේ තමයි මේ අපි ගත කරමින් ඉන්නේ. ඉතින් හරි ලස්සන කාලයක්. අපි මේ කාලය ඇතුළත ගොඩාක් දේවල් ආදරය වෙනුවෙන් කරන්නත් හැකියාවක් තියෙනවා. ඉතින් ගොඩාක් අය තමන්ගේ ජීවිතේ මේ මාසෙත් එක්ක හරි ලස්සනට විඳිනවා. ඉතින් අපිට අවුරුද්ද එක එක කාල ලබා දීලා තියෙනවා ජීවිතේ ලස්සනට විඳින්න. අද දවසේදීත් අපි ලෑස්ති ආදරය ගැන ඒ විදිහට ලස්සනට විඳින්න. එන්න මේ පැත්තට ආරම්භ කරමු අපේ සුන්දර ආදරණීය වැඩසටහන ඩ්‍රීම් නයිට්.
1: එහෙමනම් ආදරයෙන් ආරාධනා කරනවා මග බලාගෙන හිටිය ඒ ආදරණීය හමුවීමට. කතා කරන්න පුළුවන් ඩොට් මේ පැත්තට 0112510 510ට. එහෙමත් නැත්නම් ඔයාගේ හිතේ තියෙන ආදරේ, හිතේ තියෙන මතක කොට තව කෙනෙක් එක්ක කියලා ඔයාගේ හිත නිදහස් කරගන්න හිතන කෙනෙක් නම් ඔයාට පුළුවන් මේ පැත්තට WhatsApp මැසේජ් එකක් එවන්න 0718 89 89 3ට. දෙකටම අහගෙන ඉන්න. ආදරේ ගැන විතරක් නෙවෙයි තව ගොඩාක් දේවල් ගැන කතා කරන්න ලෑස්ති කරගෙන අපි ඉන්නවා. ඉතින් ඒ නිසා දෙකටම අහගෙන ඉන්න කියන දේත් එක්ක මේ විදිහට පටන් ගන්න ලෑස්ති වෙන්නේ සුප්‍රීම් රේඩියෝ ඩ්‍රීම් නයිට්. මම මනීෂා.
0: මම හසිතා.

0: ප්‍රේම් රේඩියෝ පෙරලිකාර සඳුදා
1: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරියට
0: සුවබර අඟහරුවාදා
2: ආසාත්මිකතාවයේ සමහරක් වෙලාවට පින්දන්නේ ගැස්ට්‍රයිටිස්
0: හැඩකාර බදාදා
1: ඔයා කොච්චර දේලාල හිටියත් කොණ්ඩෙකට ඔයල් පුරා ගන්න නැහැ.
0: රසපිරි බ්‍රහස්පතින්දා
3: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරල
4: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
5: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් පහේම උදේ 10ට ලොව සුන්දරතම පාරාදීසේ
6: මන බැඳුණු ඇස නොබොටුණු තන් සොයා උදේම යමු සංචාරයක්
5: Travel with Supreme
6: සතියේ දවස් පහේම
7: The Welcome Show අහන්න
8: The Welcome Show
9: ඇහෙන අහන කතාතර රස කතා ඇහෙන පැතුන
10: කලාවැවේ ජලය තිසාවැවට රැගෙන යන්නේ යෝධයලින් සැතපුම් 54ක් දිගයි පළලින් අඩි 40ක් මේ ඇල පළල් වෙනවා. ඒ කාලය තුල ජයගංග කියලා සඳහන් කරලා තියෙනවා අතීතයේදී. ඔය ඇල ඉදිකරද්දී නිපු මෙතනත් හරි ලස්සන කතා ගොඩක් තියෙනවා. එළුවගේ ගැහණු සතෙකු මේ තිසාවැවට යන මාර්ගයේ යවලා තිනවා. ඇය අඩි තියපු පාසටහන් මත තමයි මේ ජයගංගෙහිවත් යෝධයලේ ආනතිය නිර්මාණය කරලා තින්නේ. ඒක නිසා හරි පරිස්සමට මේ සැතපුමට අඟලක් වෙනකන් සැතපුම් 17ක් යනකන් ඇලේ බැස්ම හදලා තියෙනවා. ඒ වගේම පුදුමාකාර විදිහේ වාර් ඉංජිනේරු ක්ෂණයක් මේ යෝධයල තුල යබාගෙන තියෙනවා.
9: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
8: The Welcome Show
11: 89.1 89.3 Supreme Radio

0: කෙනෙක් මේ වෙලාවේ ඔළුවේ ගොඩාක් දේවල් පුරවගෙන කල්පනා කරනවා ඇති. ඒ තමයි කොහොමද මම මේ දේවල් කරන්නේ? සල්ලි කොහෙන්ද මට මේ දේවල් කරන්න? නිදානයක්වත් මට තිබුණොත්? මේ විදිහට කෙනෙක් හිතනවා ඇති. ඔන්න ඉතින් නිදානයක් තියෙනවා. ඔයා දැන්ම ගිහිල්ලා නිදානෙ ගන්න. රුපියල් 40ක් වේදන් කළා තමයි මේ නිදානෙ වාගේ කරගන්න හැකියාවක් තියෙන්නේ. ඒ තමයි ධන නිදාන ලොතරැයි පත. ඉතින් මේ ලොතරැයි පත ඔයාලා මිලදී ගන්න හැකියාවක් තියෙනවා. ජාතික ලොතරැයි මණ්ඩලය නිකුත් කරන ජීවිතයේ සිහින යථාර්ථයක් බවට පත් කරන ජාතික ලොතරැයි මණ්ඩලයේ ජාතියේ මහා ධන සම්පත ධන නිදානය ඔන්න ඔබේ ජීවිතයේ සිහින දිනවන බව සාක්ෂි දරමින් ලක්ෂ ගණනින් කෝටි ගණනින් මේ වසරේදී මේ වෙන විටත් ඔබව ජයග්‍රහකයෙකු කරලා හමාරයි. මේ අවුරුද්දේ මැයි මාසේ 29 වෙනි සිකුරාදා දිනේදී ඔන්න කෝටි 12.4කට වැඩි සුපිරි ත්‍යාග මුදලක් කන්ද උඩ රටින් බිහි කරන්න ධන නිදාන ලොතරැයි පත තුළින් හැකියාවක් ලැබිලා තියෙනවා.
1: ඔව්, ඉතින් ඒ විතරක් නෙවෙයි හසිත, තව විශේෂ කාරණා ටිකක් තියෙනවා මතක් කරන්න. දශක 6කට වැඩි කාලයක් අප රටේ සංවර්ධනයට දායකත්වය ලබා දීපු ජාතික ලොතරැයි මණ්ඩලය සතිය දින 7ම දිනුම් මදින ධන නිදාන ලොතරැයි අලවිය තුලින් ඍජුවම ඒකාබද්ධ ආරම්භතරට දායකත්වය සපයනෝයේ කියන්නේ අපි නොදැනුවත්වම අපි අපේ රටේ සංවර්ධන ක්‍රියාවලියට දායකත්වය ලබා දෙනවා කියන කාරණා. ඉතින් තවත් බල බල ඉන්නපා, දකින දකින තන බලන බලන තන ධන නිදාන ලොතරැයි පත් වැඩි වැඩි මිලදීගෙන මේ ජුනි මාසයේදී ඔබත් කෝටිපතියෙකු 20 ලක්ෂපතියෙකු වෙන ගමන් සුපුරුදු තෑගි වලට අමතරව සෑම ඉරිදා දිනකම සන්ඩේ බෝනස් වාසනාවද හොන හිමි කරගන්න කියන දේ මතක් කරනවා. ජාතියේ මහා ධන සම්පත ධන නිධානය ඔබත් දැම්ම මිලදීගෙන ඔයාගෙත් ඔය කෝටිපති හීනය හැබෑ කරගන්න කියන ගමන්ම මතක තියාගන්න, ජීවිත සිහිනට වාසනාවේ ආශිර්වාදය හැමදාමත් අරගෙන ඉන්නේ ජාතික ලොතරැයි මණ්ඩලය.
2: Supreme Radio.

0: අවසානිකම කියන්නේ අපි කිසිම වෙලාවක බලාපොරොත්තු වෙන දෙයක් නෙවෙයි නහසෙද?
1: අනිවාර්යෙන්ම.
0: ඒ වුණාට අපි අනිවාර්යෙන්ම මතක තියාගන්න ඕන ඕනිම වෙලාවක තනිකම අපිට උරුම වෙන්න පුළුවන් කියන කාරණාව. ඉතින් මේ ගැන අපි මතක තියාගෙන ඉන්නවා නම් කවතම හරි දවසක අපි තනි වුණාට පස්සේ අනේ මම තනි වුණා නේද, මට කවුරුත් නෑ නේද කියන පසුතැවීම අපේ හිතට එන්නේ නැති වෙයි. කෙනෙක් කියනවා නම් හසිත මම මේ තනිකමට හුරු වෙලා ඉවරයි, මට මේක දැන් පුරුදුයි, මේක තමයි මගේ ජීවිතේ, මෙතනින් එහාට මම හිතන්නේ මට ලස්සන කාලයක් ඒවි කියලා මේ විදිහට දේවල් කවුරු හරි හිතනවා නම් ඇත්තටම එතන තියෙන්නේ, යාගේ හිතේ තියෙන්නේ අමාරුවෙන් ජීවිතයට ලං කරගත්ත තනිකමේ පුරුද්දක්. දන්නවද, තනිකමට ප්‍රේම කරන්නේ හිමිවීමක අගය වගේම අහිමිවීමක දුක දරාගෙන හිනා වෙන්න පුළුවන් හරි ලස්සන හදවත් විතරමයි.
1: මම හිතනවා බොහොමයක් අයට තනිකමක් කවදා හරි දවසක දැනිලා ඇති. අපේ ජීවිතේ බෙදා ගන්න පුළුවන් තරමේ කෙනෙක් ලැබෙනකන් අපි මග බලහන් ඉන්නවා. සමහර විට කෙනෙක් හමු වෙන්නත් පුළුවන්, නැත්නම් කවදාවත් හමු නොවෙන්නත් පුළුවන්. තනිකම දරාගත්තු මිනිස්සු ඒ දේ දරා ගන්න කාල සීමාව තුළදී ගොඩාක් වේදනාකාරී අත්දැකීම් වලට මුහුණ දෙන්නේ නැති. එයාලා ඒ තුළින් තනිකම කළමනාකරණය කරගන්න නැති. මම දන්නවා කවුරු කොහොම කීවත් තනිකම හොඳයි කීවත් හැම කෙනෙක්ටම තමගේ ජීවිතය බෙදා ගන්න කවුරු හරි හිටියනම් කියලා හිතෙනවා ඇති. ඉවසන්න, ඉක්මනට එයා ඔයාලකට එයි.
0: අනිවාර්යෙන්ම.

0: ජීවිතයට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ ධන නිධානයේ ලොතරැයියේ රුපියල් 20 ලක්ෂයේ ප්‍රථම ත්‍යාගයේ දිනාගත් වාසනාවන්තයා ධාරාව ප්‍රදේශයේ AG ජයරත්න බණ්ඩා මහතා. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.
1: බලන්නකෝනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒකට තැනක් නැහැනේ.
2: ඇයියනේ සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් ගැස්සලා තියෙන්නේ.
3: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
0: හැඩකාර දඟකාර පොඩිත් වෙනුවෙන්මයි.
3: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකම් සුප්‍රීම් රේඩියෝ.
4: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන අහන පොඩ්ඩන්ට විශේෂ පණවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයක්. පුංචි ඔයාලා දන්නවනේ මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදී පුංචි ඔයාලා දකින දේවල්, පොසොන් උත්සවයේ සමරන විදිය, ලස්සනම ලස්සන චිත්‍රයකට නැගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0718-893-893 WhatsApp කරන්න. මතක තියාගන්න දෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දර්ශන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
0: සුප්‍රීම් රේඩියෝ, මේක සුපිරියා.

0: धड़कन अधूरी थी, अधूरे हम, मगर अब चांद पूरा
1: अदम ये दम अटा गैलपन में दे मुकाद्दम अनीशा
2: मंगीता ने आधा संपदा
1: आधा संपदा गैन थमाई में किया ना लैस्टी वेन महाजन संपदा दिनों मारे थोड़ा गना लादा इंग्लिश अक्षरे सह अवसान अंक हाथरा गैलपन में थमाई उन आधा संपदा जायग्रह के इन थोड़ा गनो लाबर ने तीन आधा संपदा गैन मतक करा दी में विशेष ते आगे रटा वगैन अनिवार्य में मतक करा नो गुड़ा कई में गैन दान्य नह इधर मिच्चर देवाल देना के दान्य नह ඉතින් අපි ඒක කියන්න ඕනේ. එහෙනම් තමයි මේ කියන ලෑසි වෙන්නේ. ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක හතර ගැලපීමෙන් රුපියල් 250,000ක මුදලක් ඔයාලට දිනා ගන්න හැකියාවක් තියෙනවා. අවසාන අංක හතර ගැලපීමෙන් රුපියල් 50,000ක මුදලක් ඔයාලට දිනා ගන්න පුළුවන්.
2: ඔව් ඒ විතරක් නෙවෙයි අවසාන අංක තුන ගැලපීමෙන් රුපියල් 4,000ක මුදල් රැගි වගේම අනිකුත් සෙසු තෑගත් එක්ක අද සම්පත ලොතරැයි පත හරහා ඔයාට ඔන්න තෑගි බෝක දිනා ගන්න අවස්ථාව තියෙනවා. ඉතින් මේ මතක් කරන්නේ අද වියදමට අද සම්පත වැඩියෙන් මිලදී ගන්න කියන කාරණාව ගැන ජීවිතයේ සිහිරයට වාසනාවේ ආශිර්වාද වෙනදා වගේම හැමතැනම තෝගේ ළඟට අරගෙන ඉන්නේ ජාතික ලොතරැයි මණ්ඩලය.

රාත්‍රි 8 වෙන්නත් ළඟයි. ඇවිල්ලා පැයකුත් ගත වෙලා. අපිට තවත් ගත කරන්න හොරා දෙකක්ම තියෙනවා. මතක් කරන්නේ එන්න මේ පැත්තේට. හදවතේ තියනවා නම්

දෙයක් අපිට කියන්න. වර පුළුවන් අපිට කියන්න. අපි ලෑස්ති ඒ කතාව අහගෙන ඉන්න. ඒ අහගෙන ඉන්න කතාව තුළින් අපි ආසයි මුළු ලෝකෙටම ඇහෙන්න ආදරය ගැන, ආදරෙන් ඔයාගේ කතාවත් එක්ක වචන කියන්න. ඉතින් ඒ වචන තුළ තියෙන ආදරය අපේ මුළු ලෝකෙම ඉන්න අයට දැනෙන්න, අහන්න ඉඩ සලස්සමු. මේ රාත්‍රිය කියන්නේ ආදරණීය රාත්‍රියක්. හැම දවසකම මේ රාත්‍රිය අපි වාවෙනෙන් වෙන් කරන්නේ ඔයාගේ ජීවිතයේ තියෙන ඒ ලස්සන හැම පැතිකඩක්ම මුළු ලෝකෙට පෙන්වන්න, ඒ වගේම ඔයාගේ අඳුරු පැතිකඩ එළිය කරන්න. ඉතින් ජීවිතයට ආදරය අවශ්‍යයි, වගේම අපිට අපේ ආදරය ගැන කතා කරන්න තැනක් අවශ්‍යයි. ඒ තැන තමයි සුප්‍රීම් රේඩියෝ ප්‍රීම් නයිට් කියලා කියන්නේ. අලුත් හොරාවක නමු වෙමු. දිගටම එකතු වෙලා ඉන්න 89.1 89.3.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ.
1: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ.
2: මල්ලී කොරෝනා ගොඩ ටිකට් ටිකක් දෙන්න ප්ලීස්. මේ අපිට හන්ස දෙන්න නෑ. ඔයත් ගන්න ටිකට් ටිකක් පොෂ් විදියට. අයියා අපිට ටිකට් දෙකක් ට්‍රෑලට්.
3: පිටරට උදවියමයි හිතේ. අනේ මල්ලී අපිට කහට ගස් දිගියට දෙන්නකො.
2: අයියා මේ සින්දුවම දානවා නම් ශ්‍රතක් අපිට ගැලපෙන දාන්න හරිද?
1: හරි ආහාරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
4: අතන මෙතන පුතලත් සතිය දවස් පහම දවල් 12ට අහන්නේ
2: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
5: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන්න
6: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එක්කම රූටින් එක.
2: අනේ පුතේ ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක. මොකද අනේ ඔය මේස් දෙක පටල පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
4: Welcome show. කලබලෙන් කම්බලි කමෙන් පටන් ගන්න උදෑසන හිමා වෙලා ආසනෙ පටලගන්න පුළුවන් සතිය දවස් 5

0: ඉංජිනේරුවේ ක්‍රියාවට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේ රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදලා නිසායි මම මෙලව RV 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: 89.1 89.3 Supreme Radio.

0: 89.3 ඔයම අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ ඩ්‍රීම් නයිට්. අපි තනිකම ගැන කතා කරා. අතරේ ගොඩාක් දේවල් ගැන මෙවෙනකොට අපි කතා කළ අවසන්. ඒ වගේම ඉස්සරහට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මට හිතෙනවා ආදරය ගැන කතා කරනවා වගේම තවත් පුංචි දෙයක් ගැන කතා කරන්න ඕන කියලා. මොකද මේ හීන මවන රාත්‍රියේ අපිට පුළුවන් ඕනම දෙයක් ගැන කතා කරන්න. දන්නවද මේ ලෝකේ අපි කිසිම කෙනෙක්ට හැම දෙයක්ම ලැබෙන්නේ නැහැ. කෙනෙක් කියනවා නම් මටත් අනිත් කෙනා වගේ දේවල් ලැබෙන්න ඕනේ කියලා. ඒක වැරදි. අපි හැමෝටම උරුම දෙයක් තියෙනවා. ඒ දේ තමයි අපිට අපේ දෛවය විසින් උරුම කරන්නේ. ඉතින් ඒ නිසා මතක තියාගන්න, අපි හැමෝටම හැම දෙයක්ම ලබා ගන්නත් බෑ, ලැබෙන්නෙත් නැහැ. හැබැයි අපිට ලැබෙන දේවල් කොහොම ලැබුණත් අපි ඒ දේවල් ආදරෙන් බාර ගන්න පුරුදු වෙන්න ඕනේ. ඉතින් මතක තියාගන්න, තමන්ට නොලැබෙන දේවල් අනිත් අයට ලැබෙත් උනත් හිතේ කහටක් නැතුව සතුටු වෙන්න පුළුවන් ආදරණීය මනුස්සයෙක් වෙන්න. එහෙම වුණොත් ඔයා හරි ලස්සනට අනිත් අය ඉස්සරහා පෙනේ.
1: අපි මේ ලෝකෙට ආවේ මොකුත් අරගෙන නෙවෙයි. එකිනෙකාගේ ජීවිත හරි වෙනස්. එකම විදිහට දේවල් ලැබෙයි කියලා අපිට බලාපොරොත්තු වෙන්න බෑ. ජීවිතේ ලස්සන කරගන්න පුළුවන් අපිටම තමයි. සතුට දුක තීරණය කරගන්නත් පුළුවන් අපිටම තමයි. මේ කෙසේ වෙතත් තවත් කෙනෙක්ගේ සතුටක් තියා බලලා ඔයාට සතුටු වෙන්න පුළුවන් නම් කවදාවත් ඔයාට වරදින්න විදියක් නැහැ. ලැබෙන ජීවිතය ළඟ ඔයා සතුටු වෙන්න. ලද දෙයින් සතුටු වෙලා සතුටින්ම නික්ම යන්න.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ. අවසාන ප්‍රශ්නය. ආශි අපි හිතමු අයිසරහ දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාව ඔයාගේ යුතුකම මොකද්ද?
1: මන්නම් කරන්න වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
2: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට ටෙම්පෝ ටවුන් අහන්න.
3: The Welcome Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෙරතුන.
0: කලාවැවේ ජලය තිසාවැවට රැගෙන යන්නේ යෝධයලෙන්. සැතපුම් 54ක් දිගයි, පළලින් අඩි 40ක් මේ ඇල පළල් වෙනවා. ඒ කාලය තුල ජයගංග කියලා සඳහන් කරලා තියෙනවා අතීතයේදී. ඔය ඇල ඉදිකරද්දී නෙපු මෙතනත් හරි ලස්සන කතා ගොඩක් තියෙනවා. එළුවගේ ගැහැණු සතෙකු මේ තිසාවැවට යන මාර්ගයේ යවලා තිනවා. ඇය අඩි තියපු පාසටහන් මත තමයි මේ ජයගංගෙහිවත් යෝධයලේ ආනතිය නිර්මාණය කරලා තියෙන්නේ. ඒක නිසා හරි පරිස්සමට මේ සැතපුමට අඟලක් වෙනකන් සැතපුම් 17ක් යනකන් ඇලේ බැස්ම හදලා තියෙන්නේ. ඒ වගේම මහ පුදුමාකාර විදිහේ වාර් ඉංජිනේරු ක්ෂණයක් මේ යෝධයල තුල යබාගෙන තියෙනවා.
3: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show. 89.1 89.3 දිවයින පුරා සිසාරා.

0: හීනේ කියලා කියන්නේ හසිත අපි හැබෑ කරගන්න බලාපොරොත්තුෙන් ඉන්න දේවල් වලටනේ.
1: අනිවාර්යෙන් අපේ ජීවිතේ හීන කියන දේවල් ගොඩාක් තියෙනවා. ඉතින් සමහර හීන අපිට ලේසියෙන් හැබෑ කරගන්න හැකියාවක් තියෙනවා. නමුත් සමහර හීන තියෙනවා අපිට සල්ලි හරස් වෙන නේද?
0: අනිවාර්යම මිල අධික හීන තියෙනවනේ හසිත අපි කාට වුණත්. ඉතින් එහෙනම් මිල අධික හීන හැබෑ කරගන්න පුළුවන් නිධානයක් කොට දාගන්න විදිය ගැන කියන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. හැබැයි ඉතින් මේක නීති විරෝධී නිධානයක් නෙවෙයි, නීත්‍යානුකූල නිධානයක්. ඉතින් මේ තමයි ධන නිධානය ලොතරයි පතමේ ගැන තමයි මතක් කරන ලෑස්ති වෙන්නේ. ජීවිතයේ සිහින යථාර්ථයක් බවට පත් කරන ජාතික ලොතරැයි මණ්ඩලයේ ජාතික මහා ධන සම්පත ධන නිධානය ඔබ ජීවිතයේ සිහින දිනවන බව සාක්ෂි දරමින් ලක්ෂ ගණනින් කෝටි ගණනින් මේ වසරේදී මේ වන විටත් ඔබව ජයග්‍රාහකයෙකු කර හමාරයි කියන දේ මුලින්ම මතක් කරන්න ඕනේ. ඉතින් මේ අවුරුද්දේ මේ මාසේ 29 වෙනි සිකුරාදා රුපියල් කෝටි 12.4කට වඩා වැඩි සුපිරි ත්‍යාග මුදලක් කන්දෝඩු රටෙන් බිහි කරන ධන නිධාන ලොතරැයි පතට ඔන්න හැකියාව ලැබලා තියෙන ඉතින් ඒ කියන්නේ ජාතික ලොතරැයි මණ්ඩලය තමයි මේ වාසනාව සිද්ධ කළා තියෙන්නේ.
1: තවත් විශේෂ කාරණා ටිකක් තියෙනවා ඔයාලට මතක් කරන්න. දශක 6කට වැඩි කාලයක් රටේ සංවර්ධනයට දායකත්වය ලබා දුන්න ජාතික ලොතරැයි මණ්ඩලය සතේ දින 7ම දිනොම්ම දින ධන නිධාන ලොතරැයි පත් අලෙවිය තුලින් ඍජුවම ඒකාබද්ධ අරමුදලට දායකත්වය සපයනවා. හරහා රටේ සංවර්ධන ක්‍රියාවලියට අපිත් දායක වෙනවා කියලා ඔන්න ඒ විශේෂ කරනවා ඔයාලට කියන්න ඕනේ. ඉතින් තවත් බල බල ඉන්න එපා. දකින දකින තැනින් බලන බලන තැනින් ධන නිධාන ලොතරැයි පත් වැඩි වැඩියෙන් මිලදී ගන්න. මේ ජූනි මාසයේදී ඔබත් කෝටිපතියෙක් 20 ලක්ෂපතියෙක් වෙන ගමන් සුපුරුදු දෑගි වලට අමතරව සෑම ඉරිදා දිනයකම සන්ඩේ බෝනස් වාසනාවත් ඔයාලට හිමි කරගන්න හැකියාවක් තියෙනවා. ඔයාලට කරන්න තියෙන්නේ ජාතියේ මහා ධන සම්පත ධන නිධානය ඔබත් දැන්ම මිලදී ගන්න. කෝටිපතියෙක් වෙන්න නේද? ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය අරගෙන ඉන්න ජාතික ලොතරැයි මණ්ඩලය සමග දිගටම එකතු වෙලා ඉන්න.

0: මේ ගත වෙන්නේ පොසොන් මාසය. ඉතින් මේ පොසොන් මාසයේ සුප්‍රීම් රේඩියෝ අපි කරනවා සුවිශේෂී වැඩක්. ඒ මොකද්ද?
1: අපි මේ වැඩේ කරන්නේ හසිත පොඩිත්ත වෙනුවෙන්මයි. අපි දන්නවනේ ආදරය ගැන අපි මේ විදිහට කතා කරනකොට ආදරේ නොමැකෙන සම්තිස්ථානයක් අපි හැමෝටම ලැබලා දෙන්නේ අපේ පුංචි පැටව්. ඉතින් මේ පැටව් වෙනුවෙන්ම තමයි මේ ලස්සන වැඩේ අපි සංවිධානය කරන්න හිතුවේ.
0: ඉතින් මේක විශේෂ වැඩක්. මේ පොසොන් පෝය නිමිති කරගෙන ඔයාගේ පුංචි පැටියට කියන්න චිත්‍රයක් අඳින්න කියලා. මේක විශේෂයෙන්ම කියන්න ඕනේ අවුරුදු 12න් පහළ පුංචි පොඩිත් දන්න තමයි මේ අවස්ථාව තියෙන්නේ. ඉතින් ඔන්න ඔයාගේ පුංචි පැටියට කියන්න පොසොන් පෝය නිමිත්තෙන් මොකක් හරි චිත්‍රයක් අඳින්න කියලා. ඔය අම්මට තාත්තට තමයි මේ විශේෂයෙන්ම කියන්නේ අපි මේ කතාව. ඉතින් පුංචි පොඩිත් දගේ චිත්‍රේ ෆොටෝ එකක් ගහලා ඔයාට පුළුවන් අපේ සුප්‍රීම් රේඩියෝ වට්ස්ඇප් අංකයට යොමු කරන්න. අපි නම්බර් එක මතක් කරමු.
1: ඔව්, ඉතින් අපේ චූටි පැටවුන්ගේ මේ ලස්සනම ලස්සන චිත්‍ර ටික ඔයාට පුළුවන් 0718 89 3 89 3 කියන අපේ ආදරණීය වට්ස්ඇප් නම්බරට යොමු කරන්න. ඉතින් එහෙම යොමු කරොත් සමහර විට ඔයාගේ පුංචි පැටියටත් ජයග්‍රාහකයෙක් වෙන්න අවස්ථාව තියෙනවා.
0: ඒ විතරක් නෙමෙයි, මතක් කරන්න ඕනේ ඔන්න ජයග්‍රහණය ලබන පුංචි පොඩිත්තන්ට හැකියාවක් තියෙනවා අපේ උදෑසන පොඩ්ඩංගේ උදෑසන. ඒ වැඩසටහන අපේ මැදිරියේ ඉඳලා කරන්න. ඉතින් මේ අවස්ථාවත් ඔයාට ළඟා කරගන්න හැකියාවක් තියෙනවා. ඉතින් දැන්ම පුංචි පොලිත්ගේ චිත්‍රයක් අපිට වට්ස්ඇප් කරන්න කියන දේ මතක් කරන්න ඕනේ. දෙකටම එකතුලා ඉන්න අපි ගත කරමින් ඉන්නේ ආදරණීය වේලාවක්. රාත්‍රි 10 වෙනකන් අපි 9 පැත්තෙන් ඔයා ළඟ. දෙකටම ඉන්න 89.1 89.3 අපි වහගෙන මේ ඩ්‍රීම් නයිට්.

0: పురోహిత వహామ రాజద్రోహ్యావ రగిలేను
1: పశ్వాన్ సమావసుర రాజోత్తమే అనన్వాంస
0: అహల పహల నివసి అంట బాధావన లెస తా గోషా పవద్వన్నే మంద అవసవ
2: అనే మహారాజుతుమణి మగే మాయ్యగిన్ విసుమక్ వెన్నే నే దహవల్ దికట సుప్రీం రేడియో లో దెమ్మో
0: ఏ హబావట
3: సతే దవస్ పహేమ దహవల్ దికట
4: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් උදෑසන අහන පොඩ්ඩන්ට විශේෂ පණවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයක්. පුංචි ඔයාලා දන්නවනේ මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදී පුංචි ඔයාලා දකින දේවල් පොසොන් උත්සවයේ සමරන විදිය ලස්සනම ලස්සන චිත්‍රයකට නැගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරා 0718-893-893 WhatsApp කරන්න. මතක තියාගන්න දෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දර්ශන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
5: සුප්‍රීම් රේඩියෝ, ඒක සුපිරියක්.

0: ඩ්‍රීම් නයිට් කියන කියන්නේ හසත මං කියවුවනේ. අපිට ඩ්‍රීම් නයිට් ඇතුලේ ඕන දෙයක් කතා කරන්න පුළුවන්. ඉතින් අපි අපේ පොඩිත්තු ගැන කතා කරා, පොඩිත්තන්ට තියෙන අවස්ථා ගැන කතා කරා, ආදරය ගැන, හිමිවීම ගැන, නොලැබීම ගැන, මේ හැම දෙයක් ගැනම ඩ්‍රීම් නයිට් ඇතුලේ අපි හරිම ආදරෙන් කතා කරනවා. ඉතින් මට හිතුණා තවත් පැත්තක පුංචිම පුංචි කතාවක් කියන්න ඕන කියලා. අපි හසිත ජීවත් වෙන්නේ හරිම පුංචි කාලයයිනේ. ඇත්තනම් කිව්වොත් අපි ජීවත් වෙන්නේ ටික කාලයයි. ඉතින් මේ ටික කාලෙට අපි මිනිස්සු දහස් ගණනක් ආශ්‍රය කරනවා. ඒ විදිහට ආශ්‍රය කරන සමහර මිනිස්සු අපිට මුණගැහෙන්නේ ජීවිත කාලෙටම අමතක නොවන පාඩම් අපිට උගන්වලා යන විතරයි. ඉතින් අන්න ඒ නිසා අපි අනිවාර්යයෙන්ම අපිට මුණගැහෙන ඕනම බැඳීමකට, අපිට මුණගැහෙන ඕනම බැඳීමකට ගැළපෙන වටිනාකමක් දෙන්න අපි පුරුදු වෙන්න ඕනේ. එහෙම වටිනාකමක් අපි දුන්නොත් තමයි අපේ ජීවිතේ පසුතැවීම් අපිට අවම කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේකත් ආදරයේදී අනිවාර්ය කාරණාවක්.
1: ඇත්තෙන්ම ජීවිතේ අපිට හමුවන හැම අයෙක්ම අපිට දේවල් උගන්වනවා. සමහර අය මුළු ජීවිතේම කරගත්තු ඒ කෙනා නිසා සතුටින් හෝ වේදනාවෙන් කල් ගෙවනවා වෙන්නත් පුළුවන්. ඇතැම් අය ඉක්මනින් තමන්ට හමු වෙන කෙනාට ඇබ්බැහි වෙනවා වැඩි. එතකොටයි වේදනාවකදී ජීවිතය පවා අහිමි කරගන්න තමන් පෙළඹෙන්නේ. ඕනෑම අයෙක්ට ගැළපෙන වටිනාකම ඔයා දෙන්න උත්සාහ කරන්න. අපි හැමෝටම තියෙනවා ගැළපෙන වටිනාකමක් දෙන්න උත්සාහ කරන්න පුළුවන් හැකියාවක්. තවත් මිනිස්සෙක්ට ඔහුට ගැළපෙන පරිදි වටිනාකමක් දෙන්න වග බලා ගන්න. ඉතින් පසුතැවීම අවම කරගන්න නම් බැඳීම් කියන දේවල් වලට ගොඩාක් ඇබ්බැහි වෙන්නත් යන්න එපා.

0: ඉන් රේඩියෝ පෙරලිකාර සඳුදා
1: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරි
0: සුවබර අඟහරුවාදා
2: ආසාවකින්තාවේ සමහරක් වෙලාට පින්නනේ ගැස්ට්‍රයිටි
0: හැඩකාර බදාදා
1: ඔයා කොච්චර කෝලාල හිටියත් කොන්නෙකට ආය පුරා ගන්න නෑ
0: රස පිරි බ්‍රහස්පතින්දා
3: මුලින්ම කරන්න ඕනේ සෞටික හෝදන පෙරල
4: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
5: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් පහේම උදේ 10ට
6: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
3: අනේ පුතේ ඔය ටූත් පේස්ට් එක නෙවෙයි. ඕක අම්මගේ මූණේ ගන්න පේස්ට් එක.
7: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
8: Welcome show. කලබලෙන් කම්බලිකමෙන් පටන් ගන්න උදෑසන හිනාවෙන ආසාවෙන් පටන් ගන්න පටන් ගන්න සතිය දවස් පහේම උදේ 8ට. Welcome
9: show. අනුග්‍රහය. වාර්තාතික වාර්තා කබලි කෝටි 8 NLB තනට තහන විතරයි රුපියල් කෝටි 13 9 8 ඉක්ම වූ දැවන්ත සුපිරිතයා ගලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවන ජාතියේ තන සම්පත තහන විධානය වෙන දීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
10: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා
11: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
12: 89.1 89.3 Supreme Radio

වාර්තාතික වාර්තා තමනි කෝටි 8 NLB දනට තහනම ලොතරැල්ලිය රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත තහනම ගහනේ බිල දී දෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: තුන්වැනි හෝරාව මෙවිදිහට ආරම්භ වෙලා තියෙන්නේ. අපේ සුන්දර කාල සීමාවක් ගත කරමින් ඉන්නේ. අපේ වෙසක් මාසය හමාර කරලා දැන් ටිකෙන් ටික එන්නේ පොසොන් දවස එනකම්. ඉතින් ඒ පොසොන් දවස එනකම් අපි බලාගෙන ඉන්න අර වෙසක් මාසේ තිබුණ විදිහටම අර ගෙවල් වල හදපු ඒ වෙසක් කුඩු තාම මේ විදිහට තියෙනවා. අපි අර වෙසක් වලට කියලා පොදුවේ භාවිතා කරාට අපි පොසොන් වලටත් ඒ වෙසක් කුඩු අපි පාවිච්චි කරනවා. ඉතින් අදටත් ඒ ගෙවල් පොසොන් වෙනුවෙන් ඒ කාලෝකමත් වෙලා තියෙන්නේ. ඉතින් අපේ ජීවිතත් ඒ කාලෝකමත් කරගන්න අපිට හැකියාවක් තියෙනවා මේ ලස්සනට ආදරය තුළින්. ඉතින් අපි ලෑස්ති ඔයාලකට ආදරය අරගෙන එන්න මේ රාත්‍රිය ඔයාගේ ජීවිතයට අමතක නොවන රාත්‍රියක් කරන්න.
1: ඔවේ වගේම තමයි හසිත. දැන් මේ මාසේ අපි ගොඩාක් වෙලාවට දැක්කනේ පින්කම් කටයුතු කරනවා. එතකොට ජීවිතේ අපිට කරන්න බැරි ගොඩාක් පින්නතේ වැඩ අපි දැක්කා මේ මාසේ ඇතුළත. හරි ලස්සනට සංවිධානය වෙනවා, ඒ දේවල් වලට ඇප කැප වෙලා කටයුතු කරනවා. ඉතින් මේ වගේ කාරණා අපි අපේ ජීවිතේ හැමදාටම තියාගන්න ඕනේ හසිත. එක දවසකට, එක මාසෙකට, එක සතියකට විතරක් මේ දේවල් සීමා නොකර තව කෙනෙක්ට ආදරය කරන්න, තව කෙනෙක්ට දෙයක් දෙන්න, තව කෙනෙක්ගේ හිත සතුටු කරන්න, තව කෙනෙක්ට හොඳින් වචනයක් කතා කරන්න, ආදරය කරන්න අපි එක දවසකට සීමා නොකර ඒක හැම දවසකම පුරුදු පුහුණු කරන්න ඕනේ. එහෙම වුණොත් තමයි වෙසක් වල තියෙන නියමාර්ථය, පොසොන් වල තියෙන නියමාර්ථය අපිට හරියාකාරව හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ගොඩාක් දේවල් තියෙනවා කතා බහ කරන්න වන, හැබැයි අපිට වෙලාවක් තියෙනවා එහා සමානවම කතා කරන්න.
0: දෙකට මේක දෙලා ඉන්න රාත්‍රි 10 වෙනකන් අපි දෙන්නව ඉන්නවා ඔයාලඟ. මෙයාගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ ඩ්‍රීම් නයිට්.

0: තියෙනවා. NLB කියන්නේ ඒ සෙහිනස බෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ මහජන සම්පත ලොතරැයියේ 2,33,00,000 සුපිරි ත්‍යාගයේ දිනාගත් වාසනාවන්තය කැකිරාවෙන් ශාමලී මහත්මිය.
1: මම නම ශාමලී. මං ආවේ කැකිරාව ඉඳලා. මං කරන පුංචි ව්‍යාපාරයක් මම මුලින් පටන් ගත්තේ. ඒ ව්‍යාපාර කටයුතු කොහොමද දියුණු කරගන්න එක තමයි මගේ හිතේ තියෙන ලොකුම මෙව්වගම. පොඩි රෙදි ෂොප් එකක් තමයි කරන්නේ. ඒක ඉතින් ටිකක් දියුණු කරගෙන ඉස්සරහට ගමන් කරන තමයි මගේ බලාපොරොත්තුව. තමන්ට ලැබෙන ලොතරැය මිලදී ගන්න ඕනේ. ගත්තට පස්සේ ගොඩක් අය ඉතින් හිතනවා ඇදිලා කියන කේම නෙවෙයි අපි මිලදී ගත්ත නිසා අපට ඇදෙන්නේ. ඉතින් මං හිතන තමන්ට පුළුවන් ගානට යන්නේ තැනකින් ලොතරැය මිලදී ගත්තත් ඒක ජයග්‍රහණය තමන්ට තියෙනවා. මං දකින්න එක දෙයක් තමයි ලොතරැය මිලදී ගන්නකොට මං හිතන දෙයක් දිනුම් ඇදෙනවා කියලා මිලදී ගන්නවා. කවදාවත් දිනුම් නැහැ කියලා මිලදී ගන්න හොඳ නැහැ ලොතරැය. එතකොට තමන්ට හිතන්න ඇති විදිහට තමන්ට දිනුමක් ලැබෙනවා ඒක. ඇත්තටම ජාතික ලොතරැය මණ්ඩල ගොඩක් මං ස්තුතිවන්ත වෙනවා. මොකද මේ වගේ පුංචි ව්‍යාපාර කරන තරුණ පරපුර මේ වගේ කෙනෙකුට ඇදිච්චාම එකෙන් ගොඩක් ප්‍රයෝජනයක් තියෙනවා. මොකද පරණ කෙනෙකුට මේ වගේ ලොතරැය ගැනත් එයාගේ අනාගතය ජය ගන්න හැකියාව ගොඩාරියක් තියෙනවා. ඉතින් මං හිතනවා කවදාරි හොඳ තැනකට යන්න අදිතාලම ලැබුණා නම් මේ ලැබුණ ලොතරැයි මණ්ඩලය හරහා. ඉතින් මම ස්තුතිවන්ත වෙනවා ලොතරැයි මණ්ඩලයේ ලැබිච්ච ප්‍රයෝජන පිළිබඳ ලොතරැයි මණ්ඩලයේ සිල්දනාතරේ.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.
2: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ.
3: මල්ලී කොරෝනා ගල් ටිකට් එකක් දෙන්න ප්ලීස්. මේ අපිට නම් සැකෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පස්සෙ විතර. අයියා අපිට ටිකට් දෙකක් ට්‍රැලට්.
4: විතරට උදවියමයි හිතේ. අනේ මල්ලේ අපිට කහට ගස් දිගිරියට දෙන්නකො.
3: අයියා මේ සිංහල දානවා නම් ශ්‍රතක් අපිට ගැලපෙන දාන්න හරිද?
2: හරි හරි. ආහාරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
5: මොන මෙතන පුතලත් සතිය දවස් පහම දවල් 12ට අහන්නේ
3: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
6: සුප්‍රීම් ලන්ච් බ්‍රේක්
7: ලොව සුන්දරතම පාරාදීසේ
8: මන බැඳුනේ ඇසෙන්නට තුලතන් සොයා උතුම් යම සත්‍යයක්.
7: Travel with Supreme.
8: සතිය දවස් පහේම
9: The Welcome Show අහන්න.
10: 89.1 89.3 දිවයින පුරා සිසාරා.

0: සම්බන්ධතාවයක් ඇතුරේ සම්බන්ධකම් අවසන් වුණත් ඔයා විශ්වාස කරනවද ආදරය හදවතේ කොහේ හරි තැනක හුස්ම ගන්නවා කියලා?
1: ඔව් මනිෂා, මම ඒ දේ විශ්වාස කරනවා. සම්බන්ධතාවයක් අවසන් වුණත් ආදරය කියන දේ කවදාවත් අවසන් වෙන්නේ නැහැ.
0: එහෙම අවසන් කරන්නත් බෑ හසිත. හදවතට දැනිච්ච කෙනෙක් කොයිම වෙලාවක හරි අපෙන් ගැලවිලා ගියත් අපිට අපේ හදවතේ එක්කිනාව වෙනුවෙන් දුන්නු ඉඩ මං හිතන්නේ ඒ තැනට වෙන කවුරු ආවත් අපිට ඒ කෙනාට ඒක සම කරන්න බෑ. ඒක තමයි ඇත්තම ආදරය කියලා කියන්නේ. ඉතින් මේ ගැන මේ විදිහට ලියවිලා තියෙනවා හසිත. රැයෙහි තප්පර කොටස් කෙරුවෙමි, නොබෙම ගීයක තනුව ලිහුවෙමි, කොහෙද එහි මා නොදැක ඇහුවෙමි, අවසනමා මගේ කවියක නොබව ලියුවෙමි.
1: සමතතා අවසන් වේවි, නමුත් ආදරය සදාකල් රැඳේවි. ආදරය කියන දේ එහෙම ලේසියෙන් කෙනෙක්ට ඇති වෙන හෝ දැනෙන දෙයක් නෙවෙයි. එහෙම ඇති වුණත් ඒ ඇති වෙන්නේ විශේෂ කෙනෙක් ගැන විතරයි. ඉතින් සම්බන්ධතාවය නිම වුණත් ඒ විශේෂ ආදරය නිමාවක් වෙයිද? මුළු ජීවිත කාලෙටම ඒ උණුසුම, ඒ ආදරය, ඒ අයුරින්ම අපිට දැනේ.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ. අවසාන ප්‍රශ්නය. ආශා අපි හිතමු අයිසරහ දෙන්නේ රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවේ ආගිය යුතුක මොකද්ද?
1: මන්නම් කරන්න වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ඉන්නයිට හොඳ බලියක් බලාගන්න වෙන්නේ නැහැ.
2: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ක ටෙම්පෝ ටවුන් අහන්න.
3: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එක්කම රූටින් එක.
1: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක. මොකද අනේ ඔය මේස් දෙක පටලා පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
2: Welcome show. කලබලෙන් කම්මැලි කමෙන් පටන් ගන්න උදෑසන hina dena aasave patala gannatu patan ganna satiya dawas pahema udaya hatata welcome show
1: anugrahaya
4: meltdown hisarathaya una simpratishava angapatha vedanawa apahasu dina sadaha ikman sahanaya meltdown paracetamol visheshayaki
5: ඔන්න සුපින් රේඩියෝ පොඩ්ඩංගු උදෑසන අහන පොඩ්ඩන්ට විශේෂ පණවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයයි. පුංචි ඔයාලා දන්නවනේ මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදී පුංචි ඔයාලා දකින දේවල්, පොසොන් උත්සවයේ සමරන විදිය, ලස්සනම ලස්සන චිත්‍රයකට නැගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0718-893-893 WhatsApp කරන්න. මතක තියාගන්න, තෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිටන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දර්ශන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.

0: ප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් ගැටසල තියෙන්නේ.
1: අපිට ජපන් ඉගෙන ගන්නත් පුළුවන්.
2: ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
3: හැඩකාර දගකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
2: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකම් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් ගැටසන අහන්න ඕනේ.
4: The Welcome Show.
3: ඇහෙන අහන කතාවතර රස කතා ඇහෙන පෙරතුන
5: කලාවැවේ ජලය තිසාවැවට රැගෙන යන යෝධයලින් සැතපුම් 54ක් දිගයි පළලින් අඩි 40ක් මේ ඇල පළල් වෙනවා. ඒ කාලය තුල ජයගංග කියලා සඳහන් කරලා තියෙනවා අතීතයේදී. ඔය ඇල ඉදිකරද්දී නෙපු මෙතනත් හරි ලස්සන කතා ගොඩක් තියෙනවා. එළුවගේ ගැහණු සතෙකු මේ තිසාවැවට යන මාර්ගයේ යවලා තිනවා. ඇය අඩි තියපු පාසටහන් මත තමයි මේ ජයගංගෙහිවත් යෝධයලේ ආනතිය නිර්මාණය කරලා තින්නේ. ඒක නිසා හරි පරිස්සමට මේ සැතපුමට අඟලක් වෙනකන් සැතපුම් 17ක් යනකන් ඇලේ බැස්ම හදලා තියෙනවා. ඒ වගේම පුදුමාකාර විදිහේ වාර් ඉංජිනේරු ක්ෂණයක් මේ යෝධයල තුල යබාගෙන තියෙනවා.
3: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
4: වෙල්කම් ෂෝ සුප්‍රීම් රේඩියෝ.

0: දවසේ අපිට ලැබිලා තිබුණු වෙලාව හමාර වෙලා තියෙන්නේ. හරිම දුකයි අපිට යන්න වෙලාව ඇවිල්ලා. නමුත් අපි හෙට දවසේදීත් රාත්‍රී 7 වෙනකොට ආදරය ගොඩාක් අරගෙන ඔයාගේ ළඟට එනවා. ඉතින් රැඳිලා ඉන්න. ඔය බලාපොරොත්තු ඒ විදිහටම ඔයාලඟ තියාගන්න. අපි මේ බලාපොරොත්තු එකින් එක ආදරේ නාමෙන් ඉෂ්ට කරගමු. අපි ලෑස්ති ඔයාගේ ජීවිතයට ලං වෙන්න. ලං වෙලා ඔයාගේ ආදරේ ගැන ඔයාට තියෙන ඒ කලකිරීම, ඒ සතුට මේ හැම දෙයකදීම ඔයාට බේතක් වෙන්න. අපිත් එක්ක රැඳිලා ඉන්න හැම දවසකම අපිට වටින්නේ ඔයා. ඔයා නිසායි අපි මේ ආදරේ ගැන මෙච්චර ආදරෙන් කතා කරන්නේ.
1: ආදරේ කියන්නේ මහසිත බලාපොරොත්තුවකටනේ. ඉතින් ඩ්‍රීම් නයිට් කියන්නේ ආදරේ බලාපොරොත්තුව කියලා තමයි මම විශ්වාස කරන්නේ. මොකද ගොඩක් වෙලාවට අපිට කෙනෙක්ට කෙලින්ම කියාගන්න බැරි දේවල් අපි හරි ලස්සනට වක්‍රාකාරව ඩ්‍රීම් නයිට් ඇතුලේ කතා බහ කරනවා. ඉතින් මම විශ්වාස කරනවා ඔයාගේ කතාවත් මේ වෙනකොට අපි දෙන්න අතින් කියවිලා ඇති කියලා. ඉතින් එහෙම නැත්නම් ඔයාට පුළුවන් අපිට කතා කරන්න, කතා කරලා ඔයාගේ කතාව කියන්න. ඒ විතරක් නෙවෙයි, අපේ කතා ඇතුලේ ඔයාගේ කතාව හොයාගන්නත් ඔයාට අවස්ථාව තියෙනවා. ඉතින් මේ දවස වගේම තව දවසකට ආදරණීය බලාපොරොත්තුවක් අරගෙන හෙටත් ඔයාගේ ළඟට එන බලාපොරොත්තුවෙන් තමයි අපි අදට සමුගන්නේ. ගිහිල්ලෙන්නම් සතුටින් පරිස්සමෙන් ආදරෙන් එන්න. සුභ රාත්‍රියක්. මං මනිෂා.
0: මම හසිතා.

0: Fortuna.
1: Su

Sunavia Ecke. Sunavia Tuna. Supreme Radio.

ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ භයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද සියලු රැකවරණය ලැබේවා.

ගාථාත්‍රය මේ මහානුභාව සම්පන්න ඉතා අනර්ග ගාථාරත්නය අතිශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහා චෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම අනර්ග ගාථාරත්නය මාතලේ අනුවිහාරයේ පුස්කොළ පොත්වල ලියා නිධානගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මෙය නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකටම පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සූපත් වේ. සියලු දුක් භය රෝගයන් වෙනසී සියලු සම්පත උදා වේ. රටට සෞභාග්‍ය උදා වේවා. සියලු උවදුරු දුරු වේවා. සියලු දෙනාගේම ප්‍රඥාව වැඩේවා. සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා.

අන්තරාය නිවාරණ පිරිත බුදුවරයෙකුගේ දිවියට සමනක් ඝන රැසට දෙතිස් මහා පුරිස් ලකුණට බුදුවරයෙකු ලබන සිව්පසයට කිසිවෙකුට විපතක් කළ නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ බලයෙන් සියලු කරදර මාර්ග අපල සියලු වසංගත රෝග දුරු වේවා, මානසික ප්‍රීතිය උදා වේවායි සත්‍යක්‍රියා කරමු.

අංගුලිමාල ආරක්ෂාව, අංගුලිමාල මහරහතන් වහන්සේ බොහෝ දිනෙකගේ පීඩාවට ලක් වූහ. බුදු පියාණන් වහන්සේ එම පීඩාවන්ගෙන් මිදීමට උන්වහන්සේට මේ ගාථා රත්නය කියා දුන්හ. සතුරු පීඩා ඇති කාහට වුවත් මෙය භාවිත කළ හැකි. සතුරෝ මිතුරෝ වෙති.

සම්බුදු රජාණන් වහන්සේගේ ශාසනයේ ලාභීන් අතර අගතැන්පත් රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදා

වහන්සේ විසින් දේශනා කර වදාළ මෙලව සහ පරලොව දියුණුව යහපත සලසන අප්‍රමාණ ගුණ ඇත්තා වූ මෙම මහපිරිත් දේශනාවේ බලයෙන් ඔබ සැමට සියලු

භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සිරිදිති මති තේජෝ ජය සිද්ධි

ගායුකෝ හෝතු සතවස්ස ජීවේන සමග්ගිකෝ හෝතු සබ්බදා ආකාස බම්බත වන භූමි තටාක ගංගා මහා සමුද්ද ආරක්ෂක දේවතා

මක්කණ්ඩානුභාවේන පිටකට ආනුභාවේන ජිනසාවකානුභාවේන සබ්බේතේ රෝගා සබ්බේතේ භයා සබ්බේතේ අන්තරායා සබ්බේතේ උපන්දවා

ආයු වණ්ඩකෝ ධන වණ්ඩකෝ සිරි වණ්ඩකෝ යස වණ්ඩකෝ බල වණ්ඩකෝ වන්න වණ්ඩකෝ සුඛ වණ්ඩකෝ.

ලෝකා සම්බේ උපන්දවා අනේකා අන්තරායාපි විනස්සන්තු ච තේජසා ජය සිද්ධි ධනං ලාභං සුත්ති භාග්‍යං සුඛං

සිතේ බිය සහ සැකය දුරු කර පෞරුෂය සහ තේජස වර්ධනය කරන නපුරු බලපෑමවලින් ආරක්ෂාව සැලසෙන සුවිශේෂී ආරක්ෂක පිරිතක්වල මෝර පිරිත මගින් අද දිනේ අප බලාපොරොත්තු වන සියලු කටයුතු සාර්ථක කර ගැනීමට ආශිර්වාද.